0: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: The following program is in Sinhalese.
2: ඔබ සේවක කෝ සේවා යෝජකයෙකු වුවද ඔබට ආරක්ෂාව සඳහා අයිතියක් ඇති අතර රැකියාව ආරක්ෂිතව තබා ගැනීමට වගකීමක් ඇත. ඔබට රැකියාව වීදී ආරක්ෂාව ගැන කතා කළ හැකි වන පරිදි WorkSafe මගින් ඔබේ අයිතිවාසිකම් සහ වගකීම් තේරුම් ගැනීමට ඔබට උපකාරී වනු ඇත. සේවක නිස්ථානයේ ආරක්ෂාව අපගේ පොදු භාෂාව වේ. පරිවර්තනය කරන ලද තොරතුරු සඳහා worksafe.wic.gov.au/sinhalese වෙත පිවිසෙන්න. ඔබේ භාෂාවෙන් යමෙකු සමග කතා කිරීමට සඳුදා සිට සිකුරාදා දිනවල පෙරවරු 8 සිට පස්වරු 5 ට දක්වා 131 45 අමතන්න.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: ඔබම වැඩසටහනට කැමති නම් ඒ විකාශනය කිරීමට උදව් කරන්න. මෙම වැඩසටහන ඔබ වෙනුවෙන් ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි. ඔබේ භාෂාව මෙන්ම ප්‍රජාව මෙහි ජීවනාලිය වේ. විකාශනයට සවන් දීමෙන් නොනැවති විකාශනයේ අයිතිකරුවෙකු වන්න. අදම ඔබේ සමාජගතත්වයේ ලබා ගැනීම හෝ අලුත් කිරීම සිදු කරගන්න. සමාජික ගාස්තුව ඩොලර් 16යි. සහනදායි හෝ වයස 60ට වැඩි නම් ඩොලර් 11යි. 94යි 15යි 19යි 28 අමතා හෝ 3ZZZ.com.au වෙබ් අඩවියට පිවිස අපව සම්බන්ධ කරගන්න.
1: ප්‍රාථමික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තිය ගොඩනගා ගන්නත් ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තිය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට wic.gov.au/kinder වෙත පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: CTF සමග ඔබේ ආශාව වෘත්තියක් බවට පත් කරගන්න. ඉල්ලුමට සරිලන සුදුසුකම් 80%කට අධික සංඛ්‍යාවකින් සහ කෙටි පාඨමාලා, යෝන් කටයුතු වල සිට පශු වෛද්‍ය හෙද සේවය දක්වා උපකාරක ගාස්තු නොමැතිව තෝරා ගන්න. ඔබට අවශ්‍ය රැකියාව සඳහා කුසලතා ලබා ගන්න. නොමිලේ ලැබෙන TAFE එය සැබෑ කරයි. TAFE වික්ටෝරියා සමග එය යථාර්ථයක් කරගන්න. නොමිලේ ලැබෙන TAFE ගැන සොයා බලන්න.
5: Authorized by the Victorian Government, Melbourne.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: Join or renew your 3ZZZ membership in May and you'll go into our prize draw. Thanks to station sponsor My Travel Solution, you could win a return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive Prize Draw. A return ticket to the Philippines or one of the other great prizes on offer in this year's Membership Drive Prize Draw. Don't just listen, join the 3ZZZ family today.

0: කිමිවන අතර ඔහු බොහෝ පුද්ගලයන්ගේ ජීවිතවල උද්‍යෝගයක් තිරිකැන්වීමක් හා සැබෑ බලපෑමක් ඇති කරති. වික්ටෝරියාවේ පසුබිම් සහිත ගුරුවරුන් සිටීම වැදගත් වන අතර ඒ සිසුන්ගේ ඉගෙනීමට ප්‍රයෝජනවත් වේ. ඔබට හෝ ඔබ දන්නා කෙනෙකුට වික්ටෝරියාවේ ගුරුවරයෙකු වීමට අවශ්‍ය නම් ගුරු පාඨමාලා රාශියක් තිබේ. ඔබට උසස් පාසල් ගුරුවරයෙකු වීමට උපකාර කිරීම සඳහා ශිෂ්‍යත්වයක් සඳහාද සුදුසුකම් තිබිය හැකි. ඉගැන්වීමේ වෘත්තියක් ලබා ගන්නේ කෙසේද යන්න පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට Teach the Future ඔස්සේ සොයා බලන්න වික්ටෝරියානු රජේ විසින් බලය ලබා දී ඇත.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: ඔබ ඇති කරන බලපෑම සුළු මොහොතකදී පවා දැකගත හැකි වනු ඇත. එය ජීවිත වෙනස් කරන සුළුය. එය උද්‍යෝගිමත් සහ ප්‍රායෝගික, තෘප්තිමත් සහ බලාපොරොත්තු සහගත විය හැකිය. ඔබ ඔබසේම අනන්‍ය විය හැකිය. ඉතින් ඔබේම වූ ආකාරයකට ඔබේ චිසොම් සුදුසුකම කෙනෙකුගේ ජීවිතයක යහපත් වෙනසක් ඇති කරනු ඇත. එසේම ඔබේත් සහතික පත්‍ර පාඨමාලාවේ සිට උපාධිය දක්වා ඔබට උචිත සුදුසුකම චිසොම් හි ඇත. චිසොම් සොයා දැන්ම අයතුම් කරන්න. චිසොම් වඩා යහපත් වෙනසකට RTO 0260.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
3: एक प्रारंभिक बाल्यावस्था शिक्षक या प्रशिक्षक के रूप में आप बच्चों के जीवन को आकार दे सकते हैं. आप अपना करियर बना सकते हैं, अपनी विशेषज्ञता साझा कर सकते हैं और विक्टोरिया के बच्चों और परिवारों पर स्थायी प्रभाव डाल सकते हैं, अपने करियर को संवारें. अधिक जानकारी के लिए vic.gov.au/kinder पर जाएं. Victorian Sarkar Melbourne dwara adhikrit.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
4: Nimma wedasata ana guwan gatawanni Sinhalen.

0: 3ZZ 92.3 FM.
1: මෙල්බන්හි වෙසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව උදෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපල් ඉසෙට් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකලවිධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන 8 කණිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසරයි.

0: ගුවන් සුබ උදෑසන. මේ ශ්‍රේෂ්ඨ පිළිසෙත් ගුවන් විදුලියේ එෆ්එම් තරංගමාලා 92.3 ඔස්සේ සෑම ඉරිදාවකම උදෑසන 8 සිට පුරා හෝරා 2 මෙල්බන් නුවරින් ගුවන් ගතවන සිංහල විකාශයයි. මෙම විකාශය ඉරු දිනට අමතරව සෑම සෙනසුරාදා දිනකම උදෑසන 7 සිට 8 දක්වාත් සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 11 සිට සිකුරාදා අලුයම 2 දක්වාත් විකාශය වෙනවා. මේ හිමිදිරි උදෑසන රසබර හරබර තොරතුරු මියුරු ගී කීපයක සමගින් ඉතින් අපට අවසරයි ගුණ සිසාරා එන්නට ඔබේ නිවහනට.
1: ශ්‍රී ලංකා වාසී ඕස්ට්‍රේලියා වාසී සියලුම බෞද්ධ ජනතාවට මෙවර විසක් සමරීමට අවස්ථාව ලැබී තිබෙනවා. විසක් සඳහා පෝය වන් දෙක. ප්‍රථම පෝය පළවෙනිදා සිකුරාදා තිබුණා. දැන් ඊළඟ පෝය නැත්තම් විසක් වශයෙන් සලකන පෝය 30වෙනිදා සෙනසුරාදාට එදී තිබෙනවා. විසක් පෝය කියලා කියන්නේ අපිට ඉතාමත්ම වැදගත් පෝයක්. ඒ තමයි සාරාංශක කල්ප ලක්ෂයක් පෙරම් පෙරු අප තථාගතයන් වහන්සේ මෙලොවට පහළ වීම, ඒ වගේම බුද්ධත්වයට පැමිණීම.

පිරිනිවන් පෑම කියන මංගල කාරණා තිත්තේ සිදුවෙන්නේ මෙවැනි වෙසක් පොහොය දිනකයි. ඉතින් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කරන යතිවරයන් වහන්සේලා ඇතුළු ගිහි පින්වතුන් මේ වන විට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරත් තමන්ගේ වෙහෙර විහාරස්ථානවලට ගිහිල්ලා එහි සිදු කරන ප්‍රතිපත්තිමය සහ ආමිෂමය පූජාවන් සඳහා එකතු පහද වෙනවා. හෙළවෙන මේ වෙසක් සමය ඔබ සැමට සිතට සහනය ගෙන දෙන ආධ්‍යාත්මික ගුණවගාවක් ඇති කරන සුපිරි සතියක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදත් වැඩසටහන අපි ආරම්භ කරනවා.

0: අද උදෑසන ධම්ම චින්තාව පවත්වන්නේ යුරෝප් ධාම්නිකේතන අධිපති අතිපූජ්‍ය ශාස්ත්‍රපති කෝට්ටේ සන්තින්ද්‍රිය නායක ස්වාමීන් වහන්සේ විසින්.
1: නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික පින්තුනි, මේ වෙසක් සතිය හරියටම තව සතියයි. 2570 වෙනි සම්බුද්ධ තෙමගුල සැමරීම සඳහා ලෝවාසි බෞද්ධ ජනතාව සැදී පැහැදී සිටිනවා. මා විශ්වාස කරනවා ඔබ හැම දෙනාගේම සිත් සතනුත් මේ සඳහා සකස් වෙමින් පවතිනවා කියලා. මම එහෙම කිව්වේ කය ගැන හිතලා නෙමෙයි, සිත ගැන හිතලා. මොකද කය සුදු වතින් සැරසුවට අපේ හිත සුදු වෙලා නැත්තම්, පිරිසුදු වෙලා නැත්තම් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අපට අවවාද කළේ මනස පිරිසුදු තියාගන්න කියලා. ඉතින් ඒ නිසා මනස අපි පිරිසිදුව තියාගෙන අපි මේ කාල පරාසය තුළ කොයි විදිහට කටයුතු කළේ කරන්නේ කියන එක ඔබ ටිකක් හිතන්න. පසුගිය වැඩසටහන් වලදී මා ඔබට ධම්ම චින්තාවලදී සිහිපත් කළා, අපි කොයි විදිහටද මේ වෙසක් පුරපසළොස්වක් පොහොය සඳහා සූදානම් විය යුත්තේ කියලා. මා විශ්වාස කරනවා සමහර ඇත්තෝ ඒ විදිහට කටයුතු කරන්නට ඇති කියලා. ඉතින් කාර්ය බහුලයි, නමුත් උච්චර කාර්ය බහුල වුණත් ඔබ අමතක කරන්න එපා මේ කරන්නේ කාටවත් නෙමෙයි, තමන්ට කියන එක. ආන්දුරන්ටවත් නෙවෙයි, තමන්ට. එනිසා අපි මේ අද දවසේ අපේ සිත සකස් කරගන්න හැටි නැවත හිතමු. මොකද අපිට සතියයි හරියටම වෙසක් පුර පසළොස්වක් පොහෙක තියෙන්නේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්ප ලක්ෂයක් මුළුල්ලේ ගණන් ඇතුව මේ සංසාරේ මහා පාරමී ධර්ම පිරුවා. කවුරු වෙනුවෙන්ද? ඔබ අප වෙනුවෙන්. ඇයි? උන්වහන්සේට පුළුවන් කමක් තිබුණා දීපංකර පාදමූලයේදී. ඔබ අහලා තියෙනවා සුමේද තාපසේක උපදිච්ච කාලේ මා ඉර්ධිමතුන්, ඉර්ධිමත් තාපසේක. එතකොට ඉර්ධියේ කියලා කියන්නේ සමතේ වඩලා හිත දියුණු කරගත් උත්තමේ. නිර්වාණ අවබෝධය ඇති කරගන්නට බොහොම පහසුයි. එතකොට එතුමා තථාගතයන් වහන්සේට තම ජීවිත පූජා කළා, අධිෂ්ඨානයක් කළා, මතු මමත් මේ වගේම සම්බුද්ධත්වයට පත් වේවා කියලා නීති විවරණ දුන්නා. දීපංකර බුදුරජාණන් වහන්සේ ඒ මහා උද්ධාංකුරයාගේ අදහස දැනගෙන ඒ මඩවගුරු ඉදිරිපිට එතුමාට නියත විවර දුන් අනාගතේ ගෞතම නමින් බුද්ධත්වයට පත් වෙනවා කියලා. එදා සිට සාරා සංඛේ කල්ප ලක්ෂයක් ගණන් ඇතුව එතල බලන්න මේ සසර ඇවිද්ද ආර්මී ධර්ම පුරුල්ල අප වෙනුවෙන්. ඉන් පස්සේ ලෞතුරා බුදු පදවියට පත් වෙන උන්වහන්සේ වසර 45 ඔබ දන්නවා ගම් නියම් ගම් රාජධානි කරා වැඩම කළේ වාහන වලින් නෙවෙයි, ගුවන් යාන වලින් නෙවෙයි, අස්සකරත්ත වලින් නෙවෙයි. උන්වහන්සේගේ පාවහන්වත් නැතුව පයින් උන්වහන්සේ වැඩම කළා. ඉතල බලන්න කවුරු වෙනුවෙන්ද? අපි වෙනුවෙන්. ඇයි? මේ දුක කියන එක තේරුම් අරගෙන අපිව දුකෙන් මුදවන්නට ඒ සඳහා මඟ කියා දෙන්නට. ඊළඟට 45 උන්වහන්සේ මේ චාරිකාව වැඩම කළ වැඩම කළ අවසානයේ උන්වහන්සේ කුසිනාරා රාජධානියට වැඩම කළ අපි අහලා තියෙනවා. බොහොම දුර්වලයි, වයස අවුරුදු 80. උන්වහන්සේගේ ශරීරයේ ජරා ජීර්ණත්වයට පත් කළ, ජරා කියලා කියන්නේ දිරල, වයසට ගිහිල්ලා අවුරුදු 80. උන්වහන්සේ රෝගී තත්ත්වයට පත් වෙලා ටික ටික දුර්වලකමින් ඇවිදිනවා. විටක උන්වහන්සේ කලාන්ත වෙනවා. ගහක් මුල වාඩි වෙලා ආනන්ද හාමුදුරුවන්ට කියනවා, ආනන්ද මට පිපාසයි, වතුර ටිකක් ගේන්න. ආනන්ද හාමුදුරුවෝ පැන් ගේන්න යනවා. පැන් බොර වෙලා බුද්ධ බෑ ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට මතක් කරනවා, බුදුහාමුදුරුවනේ පැන් බොර වෙලා අපි වඩිමු තව ඉස්සරහට. මොකද්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ? ආනන්ද තව අඩියක්වත් මට යන්න බෑ වගේ කලන්තේ මට පැන් ටිකක් දෙන්න. මේ අවුරුදු 45ක් බුද්ධත්වයෙන් පස්සේ ගම් නියම් ගම් රාජධානි කරා සිය පයින් වැඩම කරපු බුදුහාමුදුරන් අන්තිම මොහොතේ ක්ලාන්තේ විඩාපත් වෙලා පැන් ටිකක් දෙන්න අපි වෙනුවෙන් සේවය කර කුසිනාරාට වැඩම කළ උපාතන ශාලවනි උන්වහන්සේ ඒ පහන් වෙලා ගත කරලා අන්තිමට අවවාදයක් අපට දෙනවා. හන්ද දානි භික්ඛවේ ආමන්ත්‍යාමි වය ධම්මා සංඛාරා අපමාදේන සම්පාදේත. සමස්ත ලෝවාසී මනුෂ්‍ය සංඝකි වෙනුවෙන් පරම සත්‍යය දේශනා කරපු ඒ තථාගත බුදුමය පියව පියාගන්නට පෙර ආතු ඒ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පිරි ඉතිරිගේ දැස් පියාගන්නට පෙර ආතු බුදුරජාණන් වහන්සේ අපට දුන්නා වාදී අප්‍රමාදේන සම්පාදේත. සිහිනුවණින් යුක්තව වහවහ කටයුතු සම්පාදනය කරන්ට අවබෝධය පිණිස සත්‍ය අවබෝධය පිණිස එනිසා පින්නතුනි මේකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදේ. මේ කාලේ සත්‍යයි අපට යම් කිසි ගුණයක් ඔබේ ජීවිතය තුළ එකතු කරගන්නට මේ කාල පරාසය තුළ ඔබ අදිස්ථාන කරගත්තොත් අපිට නෙවෙයි ඔබට. බුදුරජාණන් වහන්සේට කරන පූජාව බුදුරජාණන් වහන්සේට කරන ගෞරවය. ඒ ශ්‍රේෂ්ඨ ගෞරවේ ඒ ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති මේ පූජාව සිද්ධ කරන්නට ඔබට තුන්වන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද දින ශිරු සභා මාතාව ඇගේ ජන්මදිනය සමරනවා. ජන්මදිනය කියලා කියන්නේ උපන්දිනය. ඒ මන්දයත් අද මුළු ලෝකවාසී කිතුනු ජනතාව ශ්‍රද්ධාත්ම ආගමන මංගලෝත්සවය මහත් හරසරින් සමරනවා පවත්වනවා. ස්වාමින් වහන්සේ උත්තාන වෙලා හරියටම දින 50ක් ගත වෙන විට උන්වහන්සේ ශ්‍රද්ධාත්මෙනන් වහන්සේ අප වෙතට එවනවා. ඒ ස්වාමින් වහන්සේගේ පුරොන්දුවක්. ඒ පුරොන්දුව උන්වහන්සේ අද දවසේදී ඉටු කරනවා. මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, පසුගිය ඉරුදින අපි ස්වාමින් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගල්‍ය සැමරුවා. උන්වහන්සේගේ උත්තානෙන් පසු දින 40ක් ශ්‍රාවකයන්ට නොයෙක් තැන දර්ශනය වෙලා ඔබට ශාන්තිය වේවායි ප්‍රකාශ කෙරුවා. උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා ඔබ වෙතට සහය දායකයන්න් වහන්සේ කෙනෙක් එවනවයි කියලා. ඒ සත්‍යතාවේ ආත්මයන්න් වහන්සේ ඔබව නිවැරදි සත්‍ය කරා රැගෙන යන බව ස්වාමින් වහන්සේ පැවසුවා. එසේනම් මා ප්‍රේමවන්තේනි, අද ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ පොරොන්දුව ඉටු කරන දවස. එදා ශ්‍රාවකයන් බලා සිටියදීම ජේසුස් වහන්සේ පියනන් වහන්සේ වෙතට ගියා. උන්වහන්සේගේ දකුණු පස අසුන් ගත්තා. දකුණු පස අසුන් ගන්නවා කියලා කියන්නේ මින් අනතුරුව දෙවියන් වහන්සේගේ මෙහෙවර ඉටු කිරීමේ සම්පූර්ණ බලය උන්වහන්සේට පැවරෙනවා. උන්වහන්සේ ඒ සඳහා තමයි පියනන් වහන්සේ වෙතට ගියේ. වෙනදාටත් වඩා උන්වහන්සේ අප සමග දැන් ජීවමාන වැඩ සිටිනවා. ඒ නිසයි ස්වර්ගාරෝහණය අපි හැම කෙනෙකුටම වැදගත් වෙන්නේ. ප්‍රේමවන්තේනි, උන්වහන්සේ තමයි පොරොන්දුනේ සත්‍යතාවේ ආත්මයන්න්ව අප වෙතට එවනවයි කියලා. එසේනම් උන්වහන්සේ දැන් උන්වහන්සේගේ බලය තුල ඒ ශුද්ධාත්මෙනන් වහන්සේව අප වෙතට එවනවා. උන්වහන්සේ පොරොන්දු වුණා කිසිම දිනක ඔබව මම තනි කරලා දාලා යන්නේ නැහැ. එසේනම් ස්වාමින් වහන්සේ කිසිම දවසක පොරොන්දු කඩකලේ නැහැ. ප්‍රේමවන්තේනි, අපි හැම කෙනෙක්ම අද ඓතිහාසික දවසක් ලෙස පිළිගන්නව. ඒ ඓතිහාසිකත සිදුවීම එදා සේනාකුළු ශාලාවේ ශ්‍රාවකයෝ එකතු වෙලා ඔවුන් යාඥා කරමින් සිටියා. සැඩ සුළඟක් හමන ආකාරයෙන් ශබ්දයක් ඔවුන්ට ඇහුණා. ක්ෂණයකින් ඔවුන්ගේ හිස් මත ගිනිදිව් ආකාරයෙන් දිස්වෙන්නට පටන් ගත්තා. ඒ ශ්‍රද්ධාත්මන් වහන්සේ ඔවුන් වෙත වැඩම කළා. එතන සිටි හැම කෙනෙක්ම තම තමන්ට ලැබුණු කතා ශක්තියෙන් අන්‍ය භාෂාවලින් කතා කරන්නට පටන් ගත්තා. හැම කෙනෙකුටම පවසන දේ තමන්ගේ සුව භාෂාවෙන් අවබෝධ වුණා. ශුද්ධාත්මෙන් වහන්සේගේ ඒ දීමනා මේ හැම කෙනෙක් මත පතිත වුණා. එසේනම් අද දවසේදී ස්වාමින් වහන්සේ උන්වහන්සේගේ සුපත තුල අපි හැම කෙනෙකුටමත් පවසනවා එදා ශ්‍රාවකයන්ට පැවසූ දේ. ජුදෙවරුන්ට බියෙන් ශ්‍රාවකය දොරවල් වසාගෙන සිටි තැනටයි ජේසුස් වහන්සේ වැඩම කළේ. සේනම් ප්‍රේමවන්තේනි, සමහර වෙලාවට අපි අපගේ හදවත් අගුළු දාගෙන දොරවල් වසාගෙන බියෙන් ජීවත් වෙන්නේ තාමත් ඇතිගත් ජනතාවක් හැටියට. එසේනම් ඒ ආත්මෙන් වහන්සේ අපගේ ජීවිත බිය අද පහ කරනවා. අපි හැම කෙනෙකුටම අපගේ හදවත්වල දොරගුළු විවෘත කර ගන්නට පුළුවන්. ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරපු ආකාරයට අපි ශුද්ධාත්මෙන් වහන්සේ පිළිගන්නට ඕන. උන්වහන්සේ එදා ශ්‍රාවකයන් මත හුස්ම හෙළුවා. හුස්ම හෙළල තමයි කිව්වේ ශුද්ධාත්මයන්න් පිළිගන්න කියලා. ප්‍රේමවන්තේනි, අද දවසේදී අපි හැම කෙනෙක්ම ඒ ශුද්ධාත්මෙන් වහන්සේගේ සප්ත වරමින් ශක්තිමත් වෙමු. අපගේ ජීවිත, අපගේ බලාපොරොත්තු, අපගේ සැලසුම් හැම එකක්ම ඒ ආත්මෙන් වහන්සේගේ මෙහෙවීම තුළ අපි ඉටු කරගනිමු. ආත්මෙන් වහන්සේට අපගේ ජීවිත මෙහෙවන්නට අපි ඉඩ දෙමු. ඒ තමයි සත්‍යතාවේ ආත්මෙන් වහන්සේ. අපි හැම කෙනෙකුටම සම්පූර්ණ සත්‍යය අවබෝධ කරගන්නට ඒ ආත්මෙන් වහන්සේ මඟ පෙන්වන බව අපි විශ්වාස කරමු. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලදෙවි මහත්මයාණන් වන පියානෝද, පුත්‍රයානෝද, ශ්‍රදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ දැන්ඩිනොන් වෙසක් පොහේ වෙනුවෙන් මාසික සීල භාවනාව මේ මාස 30 වැනි දින විහාරස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97 94 94 92 සෝමචන්ද්‍ර ප්‍රනාන්දු 0425 831 182 දහම් නිකේතනයේ යුරක් වෙසක් පුන් පොහේ නිමිති කරගෙන දහම් නිකේතනයේ විහාරස්ථානයේ සිදුවෙන වැඩසටහන් මාලාව වෙසක් දින නිමිත්තෙන් පවත්වන වැඩිහිටි සහ ළමා සීල වැඩසටහන මැයි මාස 31 වැනි ඉරිදා පෙරවරු 8:30 සිට සවස 5 දක්වා පැවැත්වෙන අතර දරුවන්ගේ සීල් වැඩසටහන පසුරු 2ට අවසන් වේ. මෙදින දරුවන් සහ වැඩිහිටියන් වෙනුවෙන් බෙන්ඩිගෝ මහා ස්තූපය අරණේ වැඩ සිටින ශ්‍රී ලාංකික භික්ෂුණි වහන්සේ විසින් විශේෂ වැඩසටහනක් පවත්වනු ලැබේ. පසුරු 5ට 8:20 බුද්ධ පූජාව සහ ආලෝක පූජාව පැවැත්වේ. සවස 6:30 දහම් පාසලේ දරු දැරියන් විසින් ඉදිරිපත් කරන බැති ගී සංගීතය, වෙසක් තොරණ සහ වෙසක් කූඩුව ප්‍රදර්ශනය, AI තාක්ෂණයේ ඇසුරෙන් කච්චානි ජාතක කතාව විදහා දැක්වෙන මහා වෙසක් තොරණ සහ මහල් තුනකින් සමන්විත කූඩුව මැයි මාස 30-31 ජූනි මාස 6 සහ 7 යන දිනවල පසුරු 6 සිට රාත්‍රී 9:30 දක්වා ප්‍රදර්ශනය කෙරේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 93-33-48-48 මේ දිනවල ආහාර පොළඳ පවත්වේ.
2: සමාධි බැතිගී සරණිය 2026 බුදු සමගුණ සිහි කරමින් සමාධි බැතිගී සරණිය සමග බැතිගී අසමින් දැහැන් ගතවන්නට මෙල්බන් වාසී ඔබ සමට කරන ආරාධනාවයි මේ. මේ මාස 30 වැනි සෙනසුරාදා රාත්‍රී 8 සිට දැනිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේද මේ මාස 31 වැනි ඉරිදා රාත්‍රී 8 සිට පිරිකි සාක්මු සම්බුද්ධ විහාරස්ථානයේදීද මෙල්බන් සමාධි බැතිකී සරණිය බැතිකී ගායනා කරනවා ඇති. සැදැහැති ඔබ සැමට කෙරෙන සුපින්බර ආරාධනයයි. ස්ප සංවිධානයේ දැනුම් දීම. ස්ප වික්ටෝරියා සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම 2026 මේ මාස 31 වැනි ඉරු දින පසල් 3:30 පාත ස්ථානයේදී පැවැත්වීමට නියමිත අතර එදින පසුගිය වසරේ අප සංවිධානයේ ක්‍රියාකාරකම් පිළිබඳව සමාලෝචනයක් කර ඉදිරි වසර සඳහා නිලධාරි මණ්ඩලයක් පත් කර ගැනීමට නියමිත බැවින් අප සංවිධානයේ සමාජිකයන්ට මෙයින් ඇරයුම් කරමු. ස්ථානය ඇට්වුඩ් මීටින් හෝල් නම්බර 21A ඉලෙක්ට්‍රෝ ඇවෙනිව් ඇට්වුඩ් 31-47. වැඩිදුර විස්තර සඳහා රංජිත් 0478-087-408 අමතන්න.
1: පාරමිතා බෞද්ධ විහාරස්ථානය බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරමින් බුද්ධ පූජා වැඩසටහන් මැයි මාස 30 වැනි සෙනසුරාදා රාත්‍රී 6 සිට වෙසක් කලාපයේ නැවත ව්‍යුත්ත කෙරේ. මැයි මාස 31 වැනි ඉරිදා රාත්‍රී 6 සිට වෙසක් කලාපයේ මෙදිනද ප්‍රදර්ශනය වේ. දෙවන්ත වර්ණවත් තොරණ, කැරකින දෙවන්ත මහා පහන් කූඩු ආදී වෙසක් සැරසිලි පහසු මිලට ආහාර පාන ලබා ගත හැකි ආහාර පොළද විවෘතව පවතී. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97-47-19.2 කීස්පරෝ ධම්මසරණ විහාරස්ථානයේ 2026 වෙසක් සැමරුම් ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වැනි අති උතුම් වෙසක් ත්‍රයි මංගල්‍ය නිමිත්තෙන් තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට ආමිසයෙන් සහ ප්‍රතිපත්තියෙන් පිළීමට මෙල්බන් නුවර කීස්බරෝ ධම්මසරණ විහාරයේ වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. මැයි මාස 26 වෙනිදා අඟහරුවාදා විචිත්‍ර ධර්ම කථික කැලණියේ සාසන වංශ ස්වාමින් වහන්සේ විසින් ඔස්ට්‍රේලියාවේ පවත්වනු ලබන ප්‍රථම ධර්ම දේශනාව සැලසුම් කර ඇත. මැයි 30 වෙනිදා සෙනසුරාදා වෙසක් පුන් පොහෝ දින සූවිසි පැයක් පුරාවට ප්‍රතිපත්තියෙන් සම්බුදු රජුන් පුදන විශේෂ සර්ව රාත්‍රී සීල භාවනා වැඩසටහන උදෑසන 6 සිට පසුදා මැයි මාස 31 වැනිදා උදෑසන 6:30 දක්වා පැවැත්වේ. මැයි මාස 30 වැනිදා රාත්‍රී 7:30 විහාරාධිපති පූජ්‍ය මාලිගා තැන්නේ උපශාන්ත ස්වාමින් වහන්සේ ඇතුළු නේවාසික මහා සංඝරත්නය ශ්‍රී සම්බුද්ධ වන්දනාව පවත්වනු ලබන අතර එහිදී විශේෂ පහන් සහ මල් පූජාවන් ද සිදු කෙරේ. මැයි මාස 30 වැනිදා රාත්‍රී 8:30 විශේෂ වෙසක් උගාසන දහම් දෙසුම පූජ්‍ය කැලණියේ අජිත ස්වාමින් වහන්සේ සමග පූජ්‍ය කැලණියේ ශාසන වංශ ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබේ. මේ මස 30 වෙනිදා රාත්‍රී 10:30ට පූජ්‍ය රත්මලේ මෙත්තජී ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී මහා සංඝරත්නය ධම්මචක්ක සූත්‍රය සහ මහා සමය සූත්‍රය සජ්ජායනා කරනු ඇත. මධ්‍යම රාත්‍රී 12ට ප්‍රඥා ප්‍රදීප පහන් පූජාව චෛත්‍ය රාජානන් අභියස දීප ඇතුවේ. මේ මස 31 වෙනිදා රාත්‍රී 8ට වැලිමඩ ජීනා ලංකාර ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන විශේෂ ධර්ම දේශනාව සැලසුම් කර ඇත. මීට අමතරව මැයි මස 30 වෙනි සෙනසුරාදා සවස 4:30ට දන්සල් කිහිපයක් පැවැත්වෙන අතර ප්‍රණීත ආහාර පිරිනමනු ලැබේ. මැයි මස 30 වෙනිදා රාත්‍රී 6ට භක්ති ගී වැඩසටහනක් පැවැත්වේ. මැයි මස 31 වෙනිදා ඉරිදා සවස 6ට පැවැත්වෙන තවත් භක්ති ගී වැඩසටහනක් සමග 2026 වෙසක් සැමරුම් කටයුතු අවසන් වේ. මෙම අසිරිමත් වෙසක් සමයේදී පින් රැස්කර ගැනීම සඳහා මෙලෙසින් සූදානම් කර ඇති සියලුම විශේෂ පින්කම් වලට සහභාගී වන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ශාක්‍යමුනි සම්බුද්ධ විහාරයේ බෙරික් වෙසක් පොහේ නිමිති කොට මැයි මාස 30-31 ජූනි 6-7 දිනයන්හි වැඩසටහන්. 30 වෙනි සෙනසුරාදා පෙරවරු 8 සිට පසුරු 5 දක්වා සීල සමාදානයේ පැවැත්වේ. එදින සවස වෙසක් සැරසිලි ප්‍රදර්ශනය කෙරේ. යන්ත්‍රානුසාරයෙන් ක්‍රියාත්මක වන අඟුලිමාල දමනය සහ ගුත්තිල ජාතකය චිත්‍ර මගින් ප්‍රදර්ශනය කෙරේ. එමෙන්ම මේ දිනයන්හි දන්සල් ආපහලද පැවැත්වේ. මැයි මස 31 වෙනිදා රාත්‍රී 8ට භක්ති ගීත ගායනයක් පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 97.02.62.75 සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනම. සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පදනමේ මීළඟ සුහද හමුව මැයි මස 31 වන ඉරුදින නොම්බර 92 පිග්නල් රෝඩ් බෙන්ට්ලි ඊස්ට් හිමෝලි ශාලාවේදී පැවැත්වේ. එදින පෙරවරු 9:30 සිට 10:30 දක්වා විලේගොඩ ආර්ය දේව ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලබන ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීම සඳහා පෙරවරු 9:30 වන විට පැමිණෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනු ලැබේ. එදින සවස් වරුවේ අප පදනම අනුග්‍රහයෙන් භක්ති ගීත ගායනයක් සහ කණ්ඩ දන්සලක් සවස 6:30 සිට දැඬිනොම් විහාරස්ථානයේදී සූදානම් කර ඇත. ඒ සඳහා ඔබ සැමට කරනු ලබන ගෞරවනීය ආරාධනාවයි. වැඩි විස්තර සඳහා අමතන්න දර්ශනී ත්‍රිමාන 0412279476 අජිත් ජයසූරිය 0425455825.
2: ශ්‍රී ලංකාවේ හෙට දවස කරු වීද හේරත් මාතා සමග විවෘත සංවාදයක් මෙල්බන් ශ්‍රී ලාංකික ප්‍රජාව විසින් සංවිධානය කරනු ලබන විශේෂ විවෘත සංවාද වැඩසටහනක් සඳහා මෙල්බන් වෙසෙන ශ්‍රී ලාංකික සියලු දෙනාට ආරාධනා කරමු. ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය කරු විජිත හේරත් මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මේ වැඩසටහනට ශ්‍රී ලංකාවේ අනාගතයේ ජාතික ප්‍රගතිය සහ විදේශගත ශ්‍රී ලාංකික ප්‍රජාවේ අදහස් සහ දායකත්වය පිළිබඳව අර්ථවත් සංවාදයකට අවස්ථාව සලසා දෙනු ඇත. මෙම හමුව තුළ ශ්‍රී ලංකාවේ යහපත් අනාගතය සඳහා අවශ්‍ය එකමුතුව සංවර්ධනය සහ ප්‍රජා සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට සහභාගි වන්නන්ට අවස්ථාව හිමිවේ. දිනය 2026 මැයි මස 31 වෙනි ඉරිදා වේලාව පස්වරු 2:30 සිට 5 දක්වා ස්ථානයේ ස්ප්‍රින්ග්වේල් සිටි හෝල් අංක 18 ග්‍රේස් පාර්ක් ඇවෙනියු ස්ප්‍රින්ග්වේල් 31-71. වැඩි විස්තර සඳහා සුනිල් 0418309417 නලින් 0406765601.
1: Official notice: The Consulate General of the Democratic Socialist Republic of Sri Lanka in Melbourne at the address given below. 432 level 9 Su 2 St Kilda Road Victoria 3004. The contact details of the consulate remain unchanged. Telephone 613-9290-4200. Email mail@slcgmail.org. අදිසි නීවිත සමාජ නිවේදන මෙතිකින් නිමාවට පත්වේ.
3: මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලබන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල 3ZZ@yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනය ලියන විටදී කළු තීන්ත පෑනක් පාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 047 024.
4: You're listening to 92.3 FM, Radio 3ZZ.
5: මෙම ගීතය චන්ද්‍රානි ගුරුවර්ධන්ගේ ගායනයක්. පද රචනය ඩෝල්ටන් අල්වෙස්. තනුව ලයිනල් අල්ගම.

ආයුබෝවන් මේ ත්‍රිපලිසෙට් ගුවන්විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන තුළින් සතියේ සිංහල පුවත් සංස්කරණය කරමින් ඔබ වෙත ඉදිරිපත් කරන මම ජයන්ත අමරතුංග. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ශ්‍රී ලංකාව තුල නැවතත් යුද්ධයකට ඉඩ නැතැයි ජනාධිපතිතුමා පවසයි. ඩොලර් අර්බුදය හමුවේ ලංකාව මුහුණ දෙන අභියෝග ජය ගැනීමට සිය පූර්ණ සහයෝගය දක්වන බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ප්‍රකාශයක්. අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මැතිනිය බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක. රත්මලාන ගුවන්තොටු පොළවට අධි ආරක්ෂිත කලාපයේ නීති විරෝධී මාධ්‍ය මධ්‍යස්ථානයක්. පාස්කු දින ප්‍රහාරයේ මහා මොලකරු සුරේෂ් සලේපැව් අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණයට දන්වයි. රාජතාන්ත්‍රික ක්ෂේත්‍රයේ ප්‍රධාන වෙනස්කම් කීපයක් සිදුවීමට නියමිත බැව් ඩෙලි මිරර්හි පුවතක් උපුටා දක්වමින් සිලෝන් වයෝ නැමැති වෙබ් අඩවිය සඳහන් කරයි. රැකියා සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් නියාමනය සඳහා රජයේ තීරණයක්. මාරාන්තික ඉබෝලා සහ හන්ටා වෛරස් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් ප්‍රකාශයක්. අෆ්ගනිස්තානයේ විසින් ළමා විවාහ සහ දික්කසාද පිළිබඳව නව නීති ගෙනෙයි. දැන් පුවත් සවිස්තරව. යුද්ධය නිමා කර සාමය උදාකර ගැනීම වෙනුවෙන් දිවිදුන් සැමට කළ හැකි උපහාරය නම් ඔවුන් පැතු සාමකාමී සංවර්ධිත රටක් ගොඩනැගීම බැව් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු සඳහන් කළේ යුද්ධයක් ප්‍රතික්ෂේප කර සාමය ඉල්ලා සිටින ප්‍රබලම හඬවන්නේ යුද්ධයේදී ආධිනව වඩාත් හොඳින් දන්නා රණවිරුවන් බවයි. බෙදුම්වාදයට එරෙහි යුද්ධය නිමා කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සාමාජිකයින් ඔවුන්ගේ කාර්යය ඉටුකර ඇති බවත් දැන් අපවත පැවරී ඇති රාජකාරිය නිසි ආකාරයෙන් ඉටු කිරීමට රජය කැපවන බවටත් ජනාධිපතිවරයා සහතික විය. ඒ අනුව ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ නැවතත් යුද්ධයක් ඇති නොවීම සඳහා රජයක් ලෙස කටයුතු කරන බවයි. වියරු ත්‍රස්තවාදීන් සමග පැවති යුද්ධය නිමා කිරීමේ 17 වැනි ජාතික රණවිරු දින සැමරුම පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැලියේදී මේ පිළිබඳව එතුමා විසින් සඳහන් කරන්නට යෙදින. මෙම රණවිරු සැමරුම සඳහා ජනාධිපතිතුමා සමග ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා, මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ත්‍රිවිධ හමුදාව තුරු පොලිස්පතිවරයා සමග ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මහතාද සහභාගී වී සිටියහ. මෙහිදී මියගිය රණවිරුවන් සිහිපත් කරමින් ජනාධිපතිතුමා රණවිරු ස්මාරකයට පුෂ්පහාර දැක්වීය. ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ඉදිරියටම ගමන් කරමින් පවතින අතර අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ක්‍රිෂ්ණ ශ්‍රීනිවාසන් පවසන්නේ විස්තීර්ණ අරමුදලේ පහසුකම යටතේ සිදු කරන 5 වැනි සහ 6 වැනි සමාලෝචන එළඹෙන සතියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විසින් සලකා බැලීමට නියමිත බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කරමින් ශ්‍රීනිවාසන් මහතා සඳහන් කරනුයේ පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා බලධාරීන් සාර්වාර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට, විදේශ විනිමය සංචිත නැවත ගොඩනැගීමට සහ විශ්වාසය ශක්තිමත් කිරීමට සුවිශේෂී ප්‍රගතියක් ලබා දී ඇති බවයි. මෙම ප්‍රයත්නයන් මහජනතාව, ආයෝජකින් සහ අනිකුත් පාර්ශ්වයන් විසින් දගය කර ඇති අතර එමගින් ආර්ථිකය වඩාත් ශක්තිමත් පදනමකට පැමිණ ඇති බවද ඔහු විසින් පවසයි. කෙසේ වෙතත් මෑත කාලිනව හටගත් ගෝලීය අර්බුදකාරී තත්ත්වයේ හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ආකාරයේ නව ආර්ථික පීඩනයන් ශ්‍රී ලංකාවට ඇති වී තිබෙන බවද ඔහු විසින් පෙන්වා දෙයි. එහෙත් අතීතයට වඩා වර්තමානයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය රාමුව බොහෝ සෙයින් ශක්තිමත් බවත්, එයින් මෙම ප්‍රගතිය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා ස්ථාවර ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් පවත්වා ගැනීම සඳහා වෙනස් වෙන තත්ත්වයන්ට අනුව හැඩගැසීමට ආර්ථිකයට ඉඩ දීම අත්‍යවශ්‍ය වන බවද ඔහු විසින් අවධාරණය කොට ඇත. 2026 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ ගුණම් පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා එක්සත් රාජධානියේ ලන්ඩන් නුවරට නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය මැතිනිය, එක්සත් රාජධානියේ විදේශ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රීනි යෙවට් කූපර් මහත්මිය සමග ද්විපාක්ෂික හමුවක් පවත්වා තිබේ. අග්‍රාමාත්‍යවරිය සමග ශ්‍රී ලංකා දූත පිරිසට එක්සත් රාජධානියේ මහකොමසාරිස් නිමල් සේනාධීර මහතා සහ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අනිකුත් නිලධාරීන් ද ඇතුළත් වී ඇත. දිට්වා සුලිකුණාටුවෙන් පසු අඛණ්ඩ නැවත ගොඩනැගීමේ සහ
ප්‍රතිසාධන කටයුතු සඳහා සත් රාජධානී දැක් වූ සහයෝගයට මෙම රැස්වීම අතරතුර අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ කෘතඥතාවය පළ කළාය. ශ්‍රී ලංකාව සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම සහ අපනයන වර්ධනයට පහසුකම් සැලසීම සඳහා එක්සත් රාජධානියේ කාර්යභාරය දෑ විසින් අගය කළාය. ශ්‍රී ලංකාවේ මෑත කාලීන ආර්ථික වර්ධනයන් ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා මානව හිමිකම් සහ සංහිඳියාව සඳහා කැපවීම සහ රටේ ධනාත්මක වර්ධනය ගමන් පතය පිළිබඳවද අග්‍රාමාත්‍යවරිය ඇයට පැහැදිලි කර තිබේ. භූගෝලීය දේශපාලනික වර්ධනයන් බලශක්ති අංශයේ අභියෝග සහ කලාපීය සම්බන්ධතාවයේ වැදගත්කම සහ දීර්ඝකාලීන බලශක්ති ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශ්වයම සාකච්ඡා කොට ඇත. අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහභාගීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙරටේම කැපවීම නැවත තහවුරු කරමින් රැස්වීම අවසන් වී ඇත. රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොට පුලාසන්නේ අධිආරක්ෂිත කලාපයේ නීති විරෝධී සහ රහසිගත ලෙස පවත්වාගෙන ගිය රූපවාහිනී සහ ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වැටලීමට ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත් විනි. එම ස්ථානයේ මෙහෙයුම් කටයුතු වලදී සිටි මාලදිවයින් ජාතිකයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවටද ගෙන ඇත. එම ස්ථානයේ තිබී රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් අඩි 8ක් පමණ උසති සැටලයිට් රැක් එකක් පාවිච්චි කරන ලද සැටලයිට් රිවර්ස් 10ක් පාවිච්චි නොකරන ලද සැටලයිට් රිවර්ස් 4ක් සැටලයිට් හිස් පෙට්ටි 16ක් විශාල ප්‍රමාණයේ සැටලයිට් ඩිස් 5ක් විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක් පරිගණක 3ක් සැටලයිට් ස්ටාලින්ක් යන්ත්‍ර එකක් පොලිස් භාරයට ගෙන ඇත. රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොට පොළ ආසන්නයේ අධිආරක්ෂිත කලාපයේ අත්දිය ප්‍රදේශයේ සංචාරක සමාගමක් මුවාවෙන් නීති විරෝධී සංනිවේදන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවට ගල්කිස්ස කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානීය අධිපතිවරයාට ලද තොරතුරකට අනුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසිය වරන්තුවක් අනුව විදුලි සංදේශ නියාමන කොමිසම සභාවේ නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙකී වැටලීම සිදු කර ඇත. මෙම නීති විරෝධී මධ්‍යස්ථානය පෞද්ගලික දුරකථන සමාගමක දත්තය උපයෝගී කරගෙන සැටලයිට් මාර්ගයෙන් රූපවාහිනී නාලිකා බාගත කර නීති විරෝධී ලෙස එම නාලිකා සහ ගුවන් විදුලි සේවාව ජාත්‍යන්තරයේ වෙත එම පාරිභෝගිකින්ගේ අවශ්‍යතා මත ශ්‍රී ලංකාවේට බෙදා හරින මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අධිආරක්ෂිත කලාපයේ පීඨ මෙම මධ්‍යස්ථානය මාලදිවයින් ජාතිකයන් විසින් මෙහෙවන බැවින් ISIS සංවිධානය හෝ වෙනයම් ත්‍රස්ත සංවිධානයක් සමග සම්බන්ධතා පවත්වමින් කිසියම් නීති විරෝධී කටයුතුලේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් කටයුතු කර ඇද්දැයි සොයා දීර්ඝ විමර්ශනයක්ද සිදු කරන බැව් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පවසයි. මේ අතර වසර ගණනාවක් තිස්සේ රටේ ක්‍රියාත්මක වූ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කිරීමට රජය විසින් තීරණය කොට ඇත. එම තනතුරට අදාළ පනත ඉවත් කිරීම සඳහා වන පනත් කෙටුම් පත ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග පරිදි සකස් කර මැයි මාස 15 වෙනි දින ගැසට් පත්‍රයේද පළ කොට තිබේ. ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී පනත ඉවත් කිරීමේ පනත් කෙටුම් පත 2026 යනුවෙන් හඳුන්වා දී ඇති මෙම කෙටුම් පතින් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී තනතුර සම්පූර්ණයෙන්ම අහෝසි වී යනු ඇත. නව පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනේ සිට ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී ධූරයේ දැරීම අවසන් කරනු ලැබිය යුතු බවත් එම ධූරයේ දරන නිලධාරියා දාල සන්නද්ධ හමුදාවල ඔහු අයත් සේවයට අනුයුක්ත කිරීම කළ යුතු බවත් දැක්වේ. එසේම මෙම පනත ක්‍රියාත්මක වීමත් සමග ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ සියලුම චංචල සහ නිශ්චල දේපළ ආරක්ෂක විෂය පවරා ඇති අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයට පැවරීම කළ යුතු බවද කෙටුම් පත සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ හිටපු යුදනාවික ගුවන් හමුදාව උත්පෝෂණ කරනාවක්ම මෙකී තනතුරේ කටයුතු කර තිබින. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රැඳුම් නියෝග මත රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධ ප්‍රධානී සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධ නඩුකරය කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කැඳුණු ලැබින. ඒ අවස්ථාවේදී අත්අඩංගුවේ පසු වන සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කෙරින. විමර්ශනවල ප්‍රගති අධිකරණයට ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ මෙම නඩුකරය පිළිබඳ පිටු 14ක දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරන බවයි. මෙකී වාර්තාවේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් වන බවද එසේම පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවට ප්‍රකාශයක් සිදු කළ අසත් මෞලානා නැමැත්තාගෙන් ප්‍රංශයේදී ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙන බවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශානී අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක්
ප්‍රංශයට ගොස් ඒ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ නිල නිවේශයේදී මෙකී ප්‍රකාශය සටහන් කරගත් බැවුද දිලීප පිරිස් මහතා අධිකරණයේ හමුවේ කියා සිටියේය. අසත් මෞලානා නැමැත්තා එම ප්‍රකාශය තුළින් පාස්කු දින ප්‍රහාරය පිළිබඳව දීර්ඝ විස්තරයක් කර තිබෙන බවත් ඔහුගේ ප්‍රකාශයට අනුව තුවාන් සුරේෂ් සලේ නැමැති මේ ප්‍රහාරයේ මහ මොළකරු වශයෙන් කටයුතු කර තිබෙන බව පැහැදිලි වෙන බවද දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කිරීම සඳහා සුරේෂ් සලේ විසින් එය සිදු කර ඇති බවද සඳහන් කොට තිබිනි. වැඩිදුරටත් අදහස් දැක් වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කියා සිටියේ රැඳවුම් පාරේ පසු වෙන සැකකාර සුරේෂ් සලේ අධිකරණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා තරයේ විරුද්ධ වන බවයි. ඔහුගේ ජීවිතයට තර්ජන එල්ල වෙලා තිබෙන අතර මෙය ඔහුට වේදිකාවක් කර ගැනීමට ඉඩ දීමට නොහැකි බවත් මේ දිනවල පුද්ගලයින් අභිරහස් ආකාරයට මිය යන බවත් ඒ හේතුව නිසාම මෙකී සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් කළ නියෝගයේ ඉවත් කරන ලෙස තමා ඉල්ලා සිටින බවද සඳහන් කර සිටී. එසේම සැකකාර සුරේෂ් සලේ මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වන වගන්ති යටතේ මහේස්ත්‍රාත්වරයාට ප්‍රකාශ කිරීමට අවසර ඉල්ලා තිබෙන බවත් මෙය මෙම විමර්ශනය අඩාල කිරීම සඳහා ගන්නු ලබන උත්සාහයක් බවත් සංවිධානාත්මක කල්ලියකට අවශ්‍ය වී ඇත්තේ මෙම විමර්ශනය අඩාල කිරීමටයිද මේ විමර්ශනය නැවැත්වීමට ඔවුන්ට අවශ්‍යයිද දිලීප පිරිස් මහතා අධිකරණයේ හමුවේ ප්‍රකාශ කොට සිටියේය. පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානි සුරේෂ් සලේ බවට කිසිදු සැකයක් නොමැති බවත් සුරේෂ් සලේ විසින් මෙම ක්‍රියාව සැලසුම් කළේ කාගේ උමනාටද යන්න පරීක්ෂණ පවත්වමින් සිටින අතර ඊට අදාළ පුද්ගලයන් නීති ඉදිරියට ගැනීමට කටයුතු කරන බවද පාස්කු දින ප්‍රහාරයට පෙර මේ ප්‍රහාරය උතුරු පළාතේ හමුදා කණ්ඩායමක් කේන්ද්‍ර කරගෙන කිරීමට සූදානම් කර තිබුණු බවත් එසේම දකුණු පළාතේ සමුල ඝාතනයක් සිදු කිරීමට සැලසුම් කර තිබුණු අතර පසුව උන් ඒ සැලසුම් දෙක මත හැර පාස්කු දින ප්‍රහාරය එල්ල කිරීමට අවශ්‍ය කටයුතු කර සංවිධානය කළ බවද දීප පීරිස් මහතා සඳහන් කරයි. රාජතාන්ත්‍රික ශේත්‍රයේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදුවීමට නියමිත බැව් ඩේලි මිරර් හි පුවතක් උපුටා දක්වමින් සිලෝන් වය නැමැති වෙබ් අඩවියක් පෙන්වා දෙයි. ඒ අනුව දැනට ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතා සිය සේවා කාලය අවසන් කරන එළඹෙන ජූලි මාසයේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද සඳහන් වෙයි. ඔහුගෙන් හිස් වන වොෂින්ටන් හි තානාපති ධූරය සඳහා වත්මන් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවද වාර්තා දක්වයි. කෙසේ වුවද විදේශ අමාත්‍යංශය හෝ ජනාධිපති කාර්යාලය විසින් මේ දක්වා මෙම තත්ත්වය ස්ථිර කර නොමැත. සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි ආචාර්ය කුමාරනායක මහතා 1997 වසරේදී ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේකු අධිකාරීවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක් වූ දක්ෂ නිලධාරියෙක් බවද සඳහන් වේ. කෙසේ වෙතත් පක්ෂය තුළින් මතු වූ යෝජනාවකට අනුව ජනාධිපති ලේකම් ධූරය සඳහා ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පත් කිරීමට නියමිත බවත් ඔහු දැනට ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කරන අතර මීට පෙර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා ලෙසද සේවය කළ ශ්‍රී ලංකා පරිපාලන ශ්‍රේණියේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු බවද පැවසේ. මේ අතර දේශපාලන ශාස්ත්‍රයේ සහ විදේශ සම්බන්ධතාවල පවතින පුළුල් අත්දැකීම් හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන මහින්ද සමරසිංහ මහතා ජාතික ජන බලවේග රජයේ ප්‍රධාන උපදේශක තනතුරකට පත් කිරීමටද ඉඩ ඇති බැව් එකි වාර්තා පෙන්වා දෙයි. රැකියා අරමුණු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශීය සේවකයන් නියාමනය කිරීම අරමුණු කරගත් අභ්‍යන්තර ශ්‍රම සංක්‍රමණ ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය තීරණය කොට ඇත. සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා කළමනාකරණය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව අවධානය යොමු කර ඇතත් පුහුණු අර්ධ කුසලතා සහ විශේෂඥ දැනුමක් ඇති විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීම සඳහා අංශ කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතින බැව් කැබිනට් මණ්ඩල නිරීක්ෂණය කොට ඇත. වර්තමානයේ ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශීය ශ්‍රමිකයන් නියාමනය කිරීම විවිධ ආයතන විසින් හසුරවන බව බහුපරිපාලන ක්‍රියාපටිපාටි හරහා සිදු කෙරේ. අභ්‍යන්තර ශ්‍රම සංකරණය කලමනාකරණය කිරීම සඳහා වඩාත් ක්‍රමානුකූල සහ මධ්‍යගත ප්‍රවේශයක අවශ්‍යතාවයක් පවතින බවද නිරීක්ෂණය වී ඇත. යෝජිත ප්‍රතිපත්තිය මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශීය ශ්‍රමිකයන් ඇතුළත් කිරීම රැකියාව අධීක්ෂණය ආරක්ෂාව සහ නියාමනය ආවරණය වන සම්බන්ධීකරණ සහ විනිවිද පෙනෙන ජාතික රාමුවක් ස්ථාපිත කිරීමට ද අපේක්ෂා කෙරේ. දැන් විදෙස් පුවත්. මාරාන්තික ඉබෝලා සහ හන්ටා වෛරසයන් ව්‍යාප්ත වන්නේ භයානක සහ බෙදීම් ඇති කරන කාලවකවානුවක නවතම අර්බුදයක් ලෙසින් බැව්
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා සඳහන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්ෂික තීරණ ගැනීමේ මහා මණ්ඩල සැසිය ජිනීවා නුවරදී ආරම්භ කරමින් ඔහු විසින් මෙකී ප්‍රකාශය සිදු කර ඇත. එහිදී ඔහු කොංගෝෙහි නව ඉබෝලා ව්‍යාප්තිය පිළිබඳව අදහස් දැක්වූ අතර පසුගිය සතියන්තයේදී ඔහු එය ජාත්‍යන්තර සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙසටද ප්‍රකාශයට පත් කර තිබින. ලොව පුරා සිටින සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ ඉලපලේ නියෝජිතින්ගේ හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මෙකී වෛරස් දෙත්වයම ව්‍යාප්ත වීම ගැටලුකාරී ලෝකයේ නවතම අර්බුදයක් වන බවයි. එසේම ඇමරිකා සජ්ජනපදයේ ඉවත්වීම සහ දැවන්ත අරමුදල් කප්පාදුව හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය බෙහෙවින් දුර්වල වී ඇති පසුබිමක මෙවර 2026 ලෝක සෞඛ්‍ය මහා සමණ්ඩල සැසිය පැවැත්වෙයි. ඇෆ්ගනිස්තානයේ තලෙබාන් පාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සමතතා පිළිබඳ නව නීතියක් හඳුන්වා දී ඇති බැව් විදේශ වාර්තා සඳහන් කරයි. වැඩිවියටපත් වූ කන්‍යා දැරියකගේ විවාහය ගැන අසන විට නිහඬව සිටියොත් එය ඇයගේ කැමැත්ත ලෙස සලකා විවාහය සිදු කිරීමට මෙම නව නීතිය මගින් ඉඩ ලැබේ. නමුත් පිරිමි ළමයෙකු හෝ කලින් විවාහ වූ කාන්තාවක නිහඬව සිටියොත් එය කැමැත්තක් ලෙස පිළි නොගැනී පියෙකුට හෝ සීයා කෙනෙකුට තම පවුලේ බාලවයස්කාර දරුවන්ව විවාහ කර දීමට විශාල බලයක් මෙමගින් පැවරේ. ළමා කාලයේදී සිදු කළ විවාහයක් ඔවුන් ලොකු මහත් වූ පසු අවලංගු කිරීමට ඉල්ලා සිටිය හැකි වුවද ඒ සඳහා තලෙබාන් උසාවියක අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙයි. මේ අතර දේශපාලන විචාරකින් පවසන්නේ ළමයෙකුට විවාහයකට නිසි කැමැත්තක් දිය නොහැකි බවත් නිහඬතාවය කැමැත්තක් ලෙස සැලකීමෙන් එකී දරුදැරියන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම නැතිවන බවත්ය. අදට නියමිත සතියේ සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

0: ආත්මික ළමා ගුරුවරයෙකු හෝ ළමා මඟ පෙන්වන්නෙකු ලෙස ඔබට කුඩා ජීවිත හැටගස්වන්න පුළුවන්. ඔබට ඔබගේ වෘත්තීය ගොඩනගා ගන්නත්, ඔබගේ දැනුම බෙදා ගන්නත් වික්ටෝරියා ප්‍රාන්තයේ ළමයින් සහ පවුල්වල ජීවිතවල දිගු කාලීන බලපෑමක් ඇති කළ හැකිය. ඔබේ වෘත්තීය මාවත හැටගස්වා ගන්න වැඩිදුර දැනගැනීමට vic.gov.au/kinderwith පිවිසෙන්න. මෙල්බන්හි වික්ටෝරියානු රජය විසින් අනුමත කර ඇත.
1: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: Melbourne's Pasangidane, Varsika Mahasabarasima Pilipandava, Opo Danwat Kirim Sadat and Napisamaka Sambandreno, Isabapati Achari Dasara Jaisurimata.
3: I Bohan, Bomisuti, 3ZZZ Guan Zilita, the Mava Sambandikirim again, Mamas Pasangidane Sabapati, then may out Devinakutas, Pasangidane, out to Tispekak, Tapita Gurla, Melbourne Mala. කාලය ගත වෙලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාවේ බෞමිකරණතාවය ඒකී බාය සෝස්වරි බාය වෙනුවෙන් තමයි අපි හැමදාමත් පෙනී සිටින්නේ. ඉතින් මේ රටේ හිටපු අගමැතිතුමෙක් වන ටෝනි ඇබට් මහත්මයා තමයි කිව්වේ ඉට්ස් එසෙන්ෂල් ටු මේන්ටේන් නැෂනල් සිකියුරිටි ෆෝ ඉකොනොමික් ප්‍රොස්පෙරිටි කියලා. ඒක මං හිතන්නේ අපිට හොඳටම තේරෙනවා ඇත්ත කියලා. මොකද රටේ ජාතික ආරක්ෂාවක් නැත්තම් සාමාන්‍යයෙන් රටක ආර්ථික සංවර්ධනයක් කරගන්න අමාරුයි. මොකද අස්ථිරභාවයක් තියෙනවා නම් පිටරටයන් විශේෂයෙන්ම ඇවිල්ලා ධනය ආයෝජනය කිරීමට ලෝකේ හැමතැනම තියෙනකොට ශ්‍රී ලංකාවේ එක්ක දේශපාලන වශයෙන් හෝ ජාතික ආරක්ෂා වශයෙන් හෝ අස්ථාවරභාවයක් තියෙනවා නම් උන්වල තමන්ගේ වටිනා ධනය ආයෝජනය කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා මං හිතන්නේ මේ දෙකේම අර සිංහලෙම කියන අන්‍යමඤ්ඤ භාවයක් තියෙනවා. ඒ කියන්නේ ඉන්ටර්ඩිපෙන්ඩන්ට් කියන එක. මොකද ආර්ථික සමෘද්ධිමත් භාවයක් නැත්තම් රටේ ජාතික ආරක්ෂාවටත් තර්ජනයක්. ජාතික ආරක්ෂාව නැත්තම් කොහෙත්ම නැහැ ආර්ථික සමෘද්ධි භාවය. මොකද මේක හොඳටම පේනවා අපේ ශ්‍රී ලංකාවේ අද ඉන්දියාව වගේ රටවල් වලින් අපේ සහ වෙනත් පිටරටවල් වල අයින් අපේ රටේ තියෙන ඔක්කොම වැදගත් මර්මස්ථාන ඒ වගේ වැදගත් ආයතන ඔක්කොම මිලදී ගන්න ෆයර් සේල් කියලා වගේ අර මේ රටේ කියන්නේ ඒ වගේ අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා රට. දෙම්මම් ඔවුන් අර දැන් ගුවන් තොට්ටු පොළවල් වරායවල් ඔක්කොම දැන් ටික කාලෙකට ඉස්සෙල්ලා හම්බන්තොට වරාය විකුණා. ඒ වගේ දැන් ගුවන් තොට්ටු පොළවල් ඔක්කොම විකුණා ගත්තාන් පස්සේ රටක් හැටියට අපේ ස්වෛරීභාවයට සහ බෞමිකණ්ඩතාවයේ කීබවට තර්ජනයක් වෙනවා. ඉතින් සමහර අය හිතන්න පුළුවන් දැන් අපි ගිය 18 වෙනිදා අපි සැමරුවන්නේ 2009 ඉඳන් අවුරුදු 17ක් යුද්ධය අවසන් වන පස්සේ කියලා. නමුත් ඒතුළේ හිතන්න පුළුවන් මේ අද මොකටද මේ ස්පර් සංවිධානය වගේ සංවිධාන මේ බෞමිකාණ්ඩතාවය ආරක්ෂාව රටේ ස්වෛරීභාවය ඒකීභාවය ගැන තාමත් තමන්ගේ අවබෝධයේ තියුණෝ යොදවාගෙන ඒ ගැන කැපවීමකින් යුතුව වැඩ කරන්න ඇයි කියලා හිතන්න පුළුවන්නේ. මම ඔයාලට පැහැදිලි කළ දෙන්නම් බොහොම සංක්ෂිප්ත විදියට. අද ශ්‍රී ලංකාවේ තියෙන මේ සාමකාමී භාවයට පිටරටවලින් නම් තර්ජන ඇති වෙන්නේ කොහොමද කියලා. මීට ටික කාලෙකට ඉස්සෙල්ලා ටොරොන්ටෝ නගරයේ කැනඩාවේ ශ්‍රී ලංකාව තුළ සමූල ඝාතනයක් වුණා කියලා ලොකු ප්‍රචාරයක් ගෙනහිල්ලා ඔවුන් ඒකට ස්මාරකයක් හදාගෙන සතියක් වෙන් කරගෙන නොයෙක් නොයෙක් විකාර දේවල් කරන්න පටන් ගත්තා. දැන් මේ තියෙන පිළිකාව මෙවුණ කාලයක් ශ්‍රී ලංකාවේ තිබ්බ මේ සාමයට බාධාවක් නිසා ඒක සාමයට උර දෙන එකක් නෙවෙයිනි. ඉතින් දැන් අද බැලුවාම මේ අවුරුදු 10ක් තිස්සේ මෙල්බර්න් වලත් සිඩ්නි වලත් මේ වගේ දේවල් කරන්න ත්‍රස්තවාදී තවදුරටත් සහ බෙදුම්වාදී ඉදිරියට ගෙන යන අය උත්සාහ මෙල්බර්න් වලත් සිඩ්නි වලත් මේ වගේ දේවල් කරන්න ත්‍රස්තවාදී තවදුරටත් සහ බෙදුම්වාදී ඉදිරියට ගෙන යන අය උත්සාහ කරනවා මේ

0: කියන්න උත්සාහ කරන්නේ අන්තවාදී තස්තවාදයට පුරදින ද්‍රවිඩ සම්භව ඇත්තින අය. නමුත් අන්තර්ජාතික සංවිධාන කිසිදයක් එම දෙයක් කියලත් නෑ. ඉතින් ලංකාව තුළ අද පත්වේ දිහා බැලුවම ඉතින් අපි ඒ වගේ දේවල් වලට අපි සක්‍රීය දායකත්ව දරල ඒවට විරුද්ධව මේ වගේ රටවල්ල ඉදිරියට ගියේ නැත්තම් අපට තව අවුරුදු 10, 15, 20 යනකොට මේ ඇත්තෙම ජන සංහාරයක් වුණා කියලා ඔස්ට්‍රේලියාව තුන ඉන්න ජනතාවට හිතන්න පුළුවන්. ඒක නිසා අපිට මේව තනියම කරගෙන යන්න බෑ. අපට ජනතාවගේ මෙල්බන් නුවර වාසීන් අපට අවුරුදු අර මම කිව්වාගේ 32ක් අපට සහයෝගය දීලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉදිරියේදීත් ඔය රණවිරුවන් සමරන උත්සවවලට ඒ වගේ මේ දේශපාලන වශයෙන් රටේ ඇත්ත වශයෙන්ම තියෙන තත්ත්වේ විකෘති කළ ඉදිරියේ කියන එක අනිත් ඒ වගේ දේවල් වලට අපි අවධානය යොමු කරගෙන මේ ඔස්ට්‍රේලියාව තුලත් ශ්‍රී ලංකාව තුලත් වෙන දේවල් ගැන අපි අවධානය යොමු කරගෙන අපි ජීවත් වෙන්න ඕන. අනිත් එක බලන්නකෝ දැන් ඉන්දියාවේ දකුණු පළාතේ තමිල්නාඩු ප්‍රාන්තයේ තලපති විජේ කියන මහත්මයා දැන් මහමැතිවරණයට පත් වෙලා තියෙනවා. නමුත් ඔහු මහමැතිවරණය පත් වෙච්ච ගමන්ම වාගේ ඔහු ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ ජනතාවට ඇත්තටම මහා විශාල හානියක් කරන මසුන් මැරීමේ බෝට්ටු නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවට ඇවිල්ලා මසුන් මරාගෙන යන්න පුළුවන් වෙන තත්ත්වයක් තිය යුතුයි කියලා ඔහු මම දැක්ක ප්‍රකාශයක් කරලා තියෙනවා. නමුත් අපේ ද්‍රවිඩ ජනතාව උතුරු නැගෙනහිර ඉන්න ජනතාව කියන්නේ අපට එහෙම දෙයක් ඕනේ නැහැ. මොකද මේගොල්ලෝ බොටම් ට්‍රෝලින් කියන පොළොවේ වැලි උඩ තියෙන පස්සිටන් අවුස්සුමින් කරන ඒ මසුන් මැරීමෙන් මේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකික ද්‍රවිඩ සම්භාවකදී ධීවරයන්ට විශේෂයෙන් උතුරු පළාතේ තමන්ගේ රැකියාව රීට කරගන්න බැරි අවස්ථාවක් වෙලා තිනවා. ඉතින් මේ වගේ දේවල් වෙනකොට අපි ඇත්ත වශයෙන්ම නැගී සිටින්න ඕන. අපේ සහෝදර ජනතාව ඒගොල්ලත් ඒ වගේ දේවල් වලට මැදිහත් වෙලා අපේ ඒ අයගේ ආර්ථික තත්ත්වය නැගී සිටීම සඳහා අපි ඔනුනෙන් පිටින් සිටින්නත් ඕන. ඉතින් ඒ වගේ දේවල් කරන්න නම් අපිට අපේ මෙල්බර්න් වල විතරක් නෙමෙයි අපිට අපේ තව සංවිධාන තියෙනවා. සිඩ්නි වල තියෙනවා, බ්‍රිස්බේන් වල තිබ්බා, මේ වගේම පර්ත් වල තිබ්බා. මේ සංවිධානත් සමග අපි දිගටම ජනතාවත් සමග වැඩ කරගෙන යන්න ඕන. ඉතින් මේකට ප්‍රධාන පරමාර්ථය අපේ ලබන ඉරිදා සවස 4ට ඇෂුඩ් හෝල් මීටිං රූම් එකේ අපේ වාර්ෂික මහා සභා රැස්වීම තියෙනවා. එදා අපි බලාපොරොත්තු වෙනවා ඕනම කෙනෙකුට ඇවිල්ලා අපෙන් ඕන ප්‍රශ්නයක් අහන්න. අපි රට ජාතිය වෙනුවෙන් හැමදාමත් එදත් අදත් හෙටත් කිසිම පැකිලීමක් නැතුව අපි පිණී සිටිනවා. අපෙන් ඕන ප්‍රශ්නයක් විවෘතව අහන්න පුළුවන්. ආපුලට අපි ඕන ප්‍රශ්නකට අපිට උත්තර දෙන්න අපිට හැකියාව තියෙන ප්‍රශ්නයක් ඇහුවොත් අපි උත්තරයක් දෙන්න, නැත්නම් අපි පස් වෙලාව හරි ඒක ගැන තව ටිකක් විපරංග කරලා උත්තරයක් දෙන්න. ඒක නිසා 31 වෙනිදා 4ට ඇෂුඩ් හෝල් එකේ තමයි තියෙන්නේ. ඒක ඇඩ්‍රස් එක 21A ඉලෙක්ට්‍රා ඇවෙනියු ELECTRA 21A ඉලෙක්ට්‍රා ඇවෙනියු ඇෂුඩ්. එතන තමයි තියෙන්නේ සවස 4ට. මේක සඳහා වැඩිදුර විස්තර දැනගන්න ඕන නම් ජයන්ත අල්විස් මහත්මයාට කතා කරන්න පුළුවන් 400-989-377. ගයන් ඩිමෙල් මහත්මයාට කතා කරන්න පුළුවන් 400-306-434. නැත්තම් රංජි සොයිසා මහත්මයාට කතා කරන්න පුළුවන් 478-087-408. එමනම් සුගුවන් විදුලිය විශාල සේවයක් කරනවා මෙල්බර්න් වල. දැන් මං ආපු දවස්වල ඉඳන්ම ජනතාව දැනුවත් කරලා බොහොම වැදගත් කාර්යයක් උන් දිගටම කරගෙන යන එකට, ඒ වගේම අපි වගේ සමාජ සේවයේ සහ සමාජයේ වැඩ කටයුතු සම්බන්ධව ඉන්න සංවිධාන වලට හැමදාම අතීත දෙන ත්‍රිඩි පිළිස ගුවන් විදුලිය දීර්ඝ කාලීනව මේ වැඩ පිළිවෙල දිගටම කරගෙන යාමට උන්ට තව තවත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම ඔබගෙන් සමු ගන්නවා. ආයුබෝවන්.
1: මේ ත්‍රිචබස් ගුවන් විදුලියේ සිංහල සේවය FM 92.3.

ශ්‍රී බුද්ධවාස 2570ක් වූ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මංගල්‍යය සැමරීම සඳහා මේ වන විට සකල ලෝකවාසී බෞද්ධ බැතිමතුන් ඉතා උනන්දුවෙන් කටයුතු කරමින් තිබෙනවා. එක අතක ලෝකයේ යුද්ධයක්, අනිත් අතින් සිය සදහම් ජීවිතය සඳහා ඉදිරියට ගෙනෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා තුළින් ශ්‍රී ගෞතම සම්බුද්ධ අජානන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන කාරණා තිත්‍රය මුල් කරගෙන සිදු කෙරෙන විසක් සතිය ආරම්භ වෙනවා මැයි මාසේ 30 වෙනිදා. ඒ සඳහා මෙල්බන් වාසී ජනතාව තමන්ට ආසන්නයේ තියෙන විහාරස්ථානයට ගිහිල්ලා ඒ විහාරස්ථානය සමග එකතු වෙලා මේ උත්සවයේ සැමරීමට කටයුතු කරනවා. ඉතින් සුපුරුදු පරිදි සෑම වර්ෂයකම ත්‍රිඩිබල් සෙත් ගුවන්විදුලි සිංහල අංශයේ ගෙනෙන මෙල්බන් මෙහෙර විහාරස්ථානවල විශක් උත්සවයේ වෙනුවෙන් සිදු කෙරෙන ආමිස හා ප්‍රතිපත්ති

0: අපිම අපි යුරෝප ධාර්මික චේතනාධිපති අතිගෞරවනීය පූජ්‍යපාද කෝට්ටේ සන්තින්දිය නායක ස්වාමීන් වහන්සේ සම්බන්ධ කරගත්ත අවසරයි ස්වාමීන් වහන්සේ.
1: පින්නකමේ මැයි 2031 ඔබ දන්නවා ලෝවාසී බෞද්ධ ජනතාව උතුම් සම්බුද්ධ තෙබගුල සිහිපත් කරනවා. ඒ 2570 වෙනි සම්බුදු ජයන්තිය. මේ තෙමගුල සිහිපත් කරන අවස්ථාවේදී ඔස්ට්‍රේලියාවේ ජීලු විහෙර විහාරස්ථාන ඒ සඳහා සූදානම් වෙනවා. දායකකාරකාදීන් සමග මේ මහා ශ්‍රේෂ්ඨ අනුස්මරණීය දවස ඉතාම ගරු ගම්භීරාකාරයෙන් සිහිපත් කරන්නට ආමිස වශයෙන් ප්‍රතිපත්ති මේ වශයෙන් අපේ යුරෝපයේ ධාම්නිකේතන විහාරස්ථානයත් ඒ දායක සභාවත් දායක පින්වතුනු මේ කටයුත්ත සඳහා පේවීමට වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒ පිළිබඳවයි මා ඔබ දැනුවත් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඔබ දන්නවා අපේ විහාරස්ථානයේ සැම වෙසක් පුර පසළොස්වක පොහොයකටම ඉතාමත් අලංකාර අන්දමින් ආගමික කටයුතු උත්කෘෂ්ටවත් අන්දමින් සිද්ධ වෙනවා. හරියට ලංකාවේ වෙසක් අසිරිය බලන්නට ගියා වගේ. පන්සලට ඇතුල් වෙනකොටම ලස්සනට ගස් ටික විදුලි ආලෝකයෙන් සැරසිලා තියෙනවා. ඇතුල් වෙනකොටම මහා චෛත්‍ය රාජානන් වහන්සේ පේනවා. අනිත් පැත්තෙන් බෝධිය ධර්මශාලාව, අනිත් පැත්තෙන් තොරණ මේ ආදි වශයෙන්. ඉතින් මම මතක් කරන්නේ අපේ කටයුතු සිද්ධ වෙන දින වකවානුව සහ කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා. අපි ආරම්භ වෙනවා මේ මාසේ 30 වෙනිදාට සෙනසුරාදා හවස 5 මාරට අපි තොරණ මෙවර තොරණේ ජාතකයේ කච්චානි ජාතක කතාව. මේක මව්වරුන්ට කරන උපහාරයක්. ඔබ දන්නවා පහුගිය සතියේ අපි මව්වරුන්ගේ දිනේ අනුස්මරණය කළා. අම්මලට සලකන්නේ නැති දරුවෝ පිළිබඳවයි මේ මහා කච්චාන ජාතකයෙන් කියවෙන්නේ. ඒ නිසා දරුවන්ට මේක පෙන්වන්නට වටිනවා. ඒක තියෙන්නේ ප්‍රදර්ශනය වෙන්නේ 30 වෙනිදා. මේකේ තව විශේෂත්වයක් තියෙනවා. මේ සියලු චිත්‍ර අපි නවීන AI තාක්ෂණයේ උපයෝගී කරගෙන සකස් කරලා තියෙන්නේ. ඊළඟට ජාතක කතාව පැත්තෙන් වාදනය වෙනකොට අපි කියමු පළවෙනි රූප රාමයෙන් දිස්වෙන්නේ මේකයි කියලා ඒ කතාව යනකොට තව පැත්තකින් විශාල රූපහානි දර්ශනපතයක් තියෙනවා. අපි කියන TV ස්ක්‍රීන් එකක් කියලා. මේකේ ඒ සම්පූර්ණ චිත්‍රය පැහැදිලිව ලොකුවට පේනවා. එතකොට ඔබ කතාවට සවන් යොමු කරනකොට තොරණෙත් තියෙනවා චිත්‍රයක් පොඩියට. ඒ චිත්‍රයේම ලකුවට එක පැත්තකින් රූපවාහිනී ක්‍රියාවක් මත දැర్శණය වෙනවා. ඉතින් මේක අපි මේ සැරේ අත්හදා බලන්න කරපු එකක්. ඔබ ලබන අවුරුද්දේ අපි මේකෙන් ලබන අත්දැකීම් තුලින් වෙන වැඩපිළිවෙලක් සිදු කරන්නට අපි අපේක්ෂා කරනවා. ඉතින් ආරාධනා කරනවා පින්වතුන්ට මේ සුවිශේෂී දර්ශනේ මේ කච්චානි ජාතිකයේ පිළිබිඹු වෙනසක් තොරණ දැක බලා ගන්නට පැමිණෙන ටිකලි විතරක් නෙවෙයි. විසක් පහන් කුඩුකුත් තියෙනවා. දී ආකාරයකට කැරකෙන මහල් තුනකින් සමන්විත. ඒකට මේ කටයුතු අපි ආරම්භ වෙනවා මැයි මාසයේ 30 වෙනිදා පස්වරු 5:30ට. ඒකට සමගාමීව ඉදාට ආහාර පොලක් පැවැත්වෙනවා. ඒකට අපේ විශේෂ වැඩසටහන මැයි මාසයේ 31 වෙනිදා ඒ කියන්නේ ඉරිදා පෙරුරු 8:30ට අපි ආරම්භ වෙනවා. ඒ තමයි ප්‍රතිපත්ති මේ වැඩසටහන සීල භාවනා වැඩසටහන. වැඩිහිටියන්ට සහ දරුවන්ට 8:00 ආරම්භ වෙන මේ සීල භාවනා වැඩසටහන හවස 2:00ට දරුවන්ගේ වැඩසටහන අවසන් වෙනවා. වැඩිහිටියන්ගේ වැඩසටහන හවස 4:00ට අවසන් වෙනවා. 5:00 8:20 ගිලම්පස බුද්ධ පූජාව පැවැත්වෙනවා. 6:00 දරුවන්ගේ අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලැබෙන පුංචි දුවා දරුවන්ගේ බැතිගේ සංදර්ශනේ නැත්නම් බැතිගේ සරණිය පැවැත්වෙනවා. ඒකට ඔබට සවන් දෙමු කරන්න පුළුවන්. එතකොට එදාට විශේෂයෙන් මේ ආගමික වැඩසටහන් මෙහිවීම සඳහා භික්ෂුණීන් වහන්සේ නමක් පැමිණෙනවා බෙන්ඩුගොසිට. අපේ දහම් පාසලේ අධ්‍යාපනය ලැබෙන දරුවෝ දන්නවා, වැඩිහිටියත් දන්නවා. එතුමිය හවස් වරුවේ වැඩිහිටියන්ටත් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහනක් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. මේක වෙන්නේ මේ මාසේ 31 වෙනිදා පෙරුරු 8:30 සිට දරුවන්ගේ වැඩසටහන 2:00ට, වැඩිහිටියන්ගේ වැඩසටහන හවස 4:00ට අවසන් වෙනවා. එතකොට එදත් අපි 5:00ට විශේෂයෙන් මේ ආලෝක පූජාව සමග වෙසක් තොරණ විවෘත කරන්නට බලාපොරොත්තු වෙනවා. වෙසක් කූඩුවත් සමග එදාටත් සමගාමීව ආහාර පොල පැවැත්වෙනවා. ඉන් අනතුරුව ජූනි මාසෙත් පළවෙනි සෙනසුරාදා සහ ඉරිදා අපි වෙසක් තොරණ නැවත ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙන. ඉතින් මේ සියලු විස්තර ඔබට අපේ වෙබ් අඩවියෙන් දැක ගන්නට පුළුවන් dhamniketane.org.au. ඔබට මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න උවමනාකම තියෙනවා නම් කරුණාකරලා අපේ පන්සලට අමතන්න. නම්බරේ 9313 48 48. ලිපිනය 1690 මිකෙල්ලෙන් පාර මිකෙල්ලෙන්. ඔබට නැවත මතක් කරන්නේ විශේෂ වෙසක් වැඩසටහන මැයි මාසයේ 30 වෙනිදා 31 වෙනිදා 30 වෙනිදා තොරණ සහ කූඩු ප්‍රදර්ශනය වෙනවා 5:00 PM සිට රාත්‍රී 9:00 PM වෙනතුරු ආහාර පොලක් පැවැත්වෙනවා. 31 වෙනිදා සීල භාවනා වැඩසටහන ආරම්භ වෙනවා 8:00 PM සිට හවස 4 දක්වා. 5:00 PM 8:20 බුද්ධ පූජාව, 6:00 PM දරුවන්ගේ බැතිමී සරණී, 3:00 PM සිට කූඩුවත් එක්කම අපි විවෘත කරන්න බලාපොරොත්තු වෙන මේ දවස් දෙකේම ආහාර පොලක් පැවැත්වෙනවා. ඔබට පුළුවන් පන්සලට ඇවිල්ලා වැඩ පුදාගෙන තොරණත් බලන, වෙසක් කූඩුවත් බලන, දරුවන්ගේ භක්ති ගීතත් වලට සහභාගී වෙලා දිවා ආහාරය ආහාර පොලෙන් ලබාගෙන සතුට සිතින් විහාරස්ථානයේ නිකුත් වෙන්න. ඒ නිසා මම කාරුණිකව ආරාධනා කරන හැම දිනාටම ඉතාම සංසුන්ව පන්සලට ඇවිල්ලා මේ ආගමික කටයුතු වලට සහ සම්බන්ධ වෙන්නට කියලා. ඔබ හැමට තෙරුවන් සරණයි. අවස්ථාව ලබා දී පිළිබඳව ත්‍රිත්‍රිපෙළ සිද්ගුවන් විදී කාර්ය මණ්ඩලයට මා ස්තුතිවන්ත වෙනවා.

0: ස්ථානාධිපති ගරුතර පූජ්‍ය අකරවිට සංඝානන්ද ස්වාමීන් වහන්සේ සම්බන්ධ වෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස.
1: සුඛෝ බුද්ධානං උප්පාදු. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මුවින්ම ප්‍රකාශ වුණා බුදු කෙනෙකුගේ පහළවීම ලෝකයට ශාන්තියක් කියා. ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් එමගුල අනුස්මරණය කරන මාසය විසක් මාසය මේ අවුරුද්දේ විසක් පුරපසළොස්වක් පොහොය දෙකක් යෙදී තිබෙනවා. මැයි මාසයේ පළවෙනි සිකුරාදා දවසත් එවාගේම මැයි මාසයේ 30 වෙනිදා සෙනසුරාදා දවසත් මේ දින දෙකම විසක් පොහොය හැටියටයි සැලකෙන්නේ. මැයි මාසයේ 30 වෙනිදා උදේ සීරපායා සම්බුද්ධ පූජාවන් දෙන්නම් භාවනා මධ්‍යස්ථානයේ පවත්වලා බලාපොරොත්තු වෙන්නේ සීල භාවනා වැඩසටහන් ප්‍රතිපත්ති පූජාමය පින්කම් සිදුකරන්න. ඉංගේ සියලු පින්කම් වලට පැමිණිලා සම්බන්ධ වෙලා පින් සිද්ධ කරගන්න කියලා මෙල්බන් පුරවරයෙහි අපේ ජන සමූහයා වෙත බෞද්ධ පින්වතුන් වෙත මතක් කරනවා. මේ කටයුතු ඔබට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ උපේ තිරිසිබල්සෙත් ගුවන්විදුලි සේවයට කටයුතු කරන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපේ පුණ්‍යානුමෝදනය හිමි කරනවා. ලෝකවාසී සියලු දෙනාගේම ජීවිතවලට සිරි බුදු උපතේ ආශිර්වාදයෙන් ශාන්තිය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එරුවන් සරණයි.

0: සයිට් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ මෙවර වෙසක් වැඩසටහන පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා දැන් අපි සමග දුරකථනයේ සම්බන්ධ වෙනවා පාරමිතා බෞද්ධ විහාරවාසී ගම්පල පූජ්‍ය කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්ස.
1: හොඳයි, තෙරුවන් සරණයි. සියලු දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා කියලා පළමුව ප්‍රාර්ථනා කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ තුන් සම්බුද්ධත්වයේ ප්‍රධාන කොටගෙන ඒ වගේමයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය මහා පරිනිර්වාණය කියන මේ අසිරිමත් තෙමගුල නිමිති කරගෙන පාරමිතා බෞද්ධ විහාරස්ථානය වාර්ෂිකව සිද්ධ කරන වෙසක් පූජා මහෝත්සවය මෙවරත් පැවැත්වෙනවා. අත්වශයෙන්ම මේ මැයි මස 30-31 වෙනි දෙදින පුරා ඒ වෙසක් වැඩසටහන් සුපුරුදු විදිහට පැවැත්වෙනවා. 30 වන පොහෝ දිනය අපි විශේෂ වශයෙන් උදේ 8:30ට සීල සමාදාන වැඩසටහන හවස 4 දක්වා පැවැත්වෙනවා. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, බුද්ධ පූජා, භාවනා වැඩසටහන් ඒ දවස පුරාම විහාරස්ථානයේදී පැවැත්වෙනවා. පැමිණෙන සිල් ගන්න උපාසක උපාසිකාවන්ට අවශ්‍ය කරන දානේ ගිලම්පසාදී වූ පූජාවන්ද විහාරස්ථානයේ මගින් සංවිධානය කරලා තිබෙනවා. එවගේමයි සවස 6ට අපි සුපුරුදු විදිහටම පාරමිතා වෙසක් කලාපයේ විවෘත වෙනවා. වෙසක් තොරණ, වෙසක් සැරසිලි, එවගේමයි කැරකෙන කූඩු ආදීන් සමන්විතව වෙසක් කලාපය මෙවරත් විවෘත වෙනවා. එවගේම පැමිණෙන පින්වත් සදහැවත් ඔබ සඳහා අවශ්‍ය කරන ආහාර පහසුකම් සැපීමට සුපුරුදු විදිහටම ආහාර පොලක් පැවැත්වෙනවා. ඔබට අවශ්‍ය කරන ආහාර ලබා ගැනීම සඳහා රාත්‍රි 6:30ට මල් පහන් ගිලම්පස බුද්ධ පූජාව පවත්වලා රාත්‍රි 7ට අපි ධර්ම දේශනය පවත්වනවා, වෙසක් ධර්ම දේශනාව. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ගුණ අපි සජ්ජායනා කරමින් වන්දනාමාන කරමින් බුද්ධෝපස්ථානයක් විදිහට ආමිෂහා ප්‍රතිපත්ති පූජාවෙන් පූජා කිරීමේ මේ මහෝත්සවයට ඔබ සියලු දෙනාටම බොහොම සැදැහැසිත් දැටි කොටගෙන ආරාධනා කරනවා. පාරමිතා බෞද්ධ විහාරස්ථානයත් බටහිර වික්ටෝරියාන ශ්‍රී ලංකා බෞද්ධ සංගමයත් එක්ව සියලු දෙනාටම තෙරුවන් සරණයි.
0: අවසරයි ස්වාමීන් වහන්ස. ඩීන්සයිට් පාරමිතා බෞද්ධ විහාරස්ථානයේ මෙවර වෙසක් වැඩසටහන පිළිබඳව ඔබව දැනුවත් කළේ ගරුතර පූජ්‍යපාද කිරඹ සුමංගල ස්වාමීන් වහන්සේ.

සියලු දෙනාටම තෙරුවන් සරණයි. තුන් ලොවක් සනහාලු මහා කාරුණික බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය බුදු වීම ඉරණුවම් පෑම යන තෙමගුල සිහිපත් කරගෙන මේ මාසේ 30 වෙනිදාට යෙදෙන වෙසක් පොහොය දින ප්‍රතිපත්ති පූජාවෙන් සහ ආමිස පූජාවන්ගෙන් යුක්ත වැඩසටහන් මාලාවක් කිස්බරෝ ධම්මසරණ විහාරස්ථානයේ පවත්වන්නට කටයුතු පිළියෙල කරලා තිබෙනවා. ප්‍රධානත්වය අපි දීලා තිබෙන්නේ ප්‍රතිපත්ති පූජාවට. ඒ නිසා මේ මාසේ 30 වෙනිදා උදෑසන 6 ඉඳලා 31 වෙනිදා උදෑසන 6 දක්වාම මුළු රාත්‍රී මුළුල්ලේම සීල භාවනා වැඩසටහන පවත්වන්නට කටයුතු පිළියෙල කරලා තිබෙනවා. විශේෂයෙන්ම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා කියන මේ කාරණා යටතේ මුළු කාලය පුරාම ඒ කටයුතු සිද්ධ කරන නිසා අපේ බෞද්ධ ජනතාවට මහඟු අවස්ථාවක් මේ අවස්ථාව. ඒ නිසා ඒ ප්‍රයෝජනවත් අවස්ථාව බවට පත් කරගන්නා මෙන් අපි තා කාරුණිකව මතක් කරනවා. ඒ වගේම ඒ ආමිස පූජා හැටියට විදුලි බුබුලු දල්වා ආලෝකමත් කිරීමක් සිද්ධ කරලා තිබෙනවා. ඒ වගේම ඒ අලංකාරවත් ආකාරයෙන් විහාරස්ථානය සරසා තිබෙනවා. දාංශල්ලාදී පවත්වන්නට කටයුතු පිළියෙල කරලා තිබෙනවා. ඒ වගේම බත්ගීත වැඩසටහන පවත්වනවා. විශේෂයෙන්ම 30 වෙනිදා රාත්‍රියේ 8ට බත්ගීත වැඩසටහන පවත්වනවා. ඒ වගේම 31 රාත්‍රී විශේෂ ධර්ම දේශනාවක් පවත්වනවා. ඉතින් මේ කාලය තුල අප විහාරස්ථානයේ ඒ ධර්ම කතික ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න නිසා ඉතා ප්‍රයෝජනවත් වැඩසටහන පවත්වන්නට අවස්ථාව ලැබෙනවා කියන විශ්වාසය අපි තුල තිබෙනවා. එසා පොදු ජනතාවට මතක් කරනවා මේ මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මෙන් සියලු දෙනාටම තෙරුවන් සරණයි. විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා දුන්න ත්‍රිපල් ඉසෙත් ගුණදුලි මධ්‍යස්ථානයේ නිලධාරී මණ්ඩලයට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් මේ අවස්ථාව ප්‍රසාදීම ගැන පින් දීමෙන් අවසන් කරනවා.

0: මෙල්බන් ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර වෙසක් වැඩසටහන වෙනුවෙන් සිදු කරන පින්කම් පිළිබඳව ඔබ දැනුවත් කිරීම සඳහා අපි ආරාධනා කරා මාවනා මධ්‍යස්ථානාධිපති ගරුතර පූජ්‍යපාත්‍ර උඩහිණි ශ්‍රීරත්න ස්වාමීන් වහන්සේට. මෙදිරිට ඔබ වහන්සේ පිළිගන්නවා. අවසරයි, තිරුවන් සරණයි.
1: තිරුවන් සරණයි. සබෝතේසනක් වේවා. පළමුවෙන්ම ත්‍රිශිපලිසෙඩ් ගුවන්විදුලි සේවයට ස්තුතිවන්ත වෙනවා මේ පණිවිඩය ලබා දීමට අවස්ථාව ලබා දීම ගැන. මේ වර ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙසක් දිනය නිමිත කරගෙන ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල වෙසක් වැඩසටහන් දියත් වෙනවා සුපුරුදු පරිදි. අප සිටින්නේ මේ දිනවල මෙල්බන් නුවර වොලට් කියන ප්‍රදේශයේ. වොලට් ප්‍රදේශයේ තමයි දැනට මෙල්බන් ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානය අපි පවත්වාගෙන යන්නේ. ඉතින් ඒ ස්ථානෙන් කෙරෙන කටයුත්තක් වශයෙන් අවට විහාරස්ථාන සියල්ලේම සීල භාන වැඩසටහන්, තුරන්, දන්සල් විවිධ වැඩසටහන් යෙදෙන නිසා අපි ඒ කිසිවක් යොදාගන්නේ නැහැ. ඒ වෙනුවට විශේෂ වැඩසටහනක් වශයෙන් සිද්ධ වෙනවා මෙල්බන් නුවර එපින් ප්‍රදේශයේ. එපින් වල කිරිප් කියන කොමෙන්ටි හෝල් එක බුක් කරලා 24 වෙනිදා ඉරිදා පස්සරු 2:30 සිට සවස 5 දක්වා කාලය තුල බෞද්ධ දර්ශනය, මනෝවිද්‍යාව, ධනාත්මක චින්තනය පදනම් කරගත්ත මනස පිළිබඳ විග්‍රහයක් විශේෂ දේශන සාකච්ඡාවක් පැවැත්වෙනවා ඒ ස්ථානයේදී. ඒ වගේම අපි මෙල්බන් නුවර ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ දැනට පවත්වගෙන යන්නේ අපි නම්බර් 17 මීලා ප්‍රයිස් වොලට් කියන ස්ථානයේ. ඉතින් ඒ ස්ථානයේ 30 වෙනිදා අපි වෙසක් කූඩු ප්‍රදර්ශනයක් කරන්නට අපි සූදානම්. දැහැවතුන් සක්කූඩු පිළියෙල කරලා දෙනවා. අපි ඒ සක්කූඩු ප්‍රදර්ශනය කරනවා 30-31 දවස් 2. මේ අපි විශේෂයෙන්ම කාටුණත් පොදුවේ ආරාධනා කරනවා අපිට අමතලා දැනගන්න පුළුවන් ඒ දේශනයට සාකච්ඡාවට සහභාගි වෙන්න. ඉතා වටිනා විශේෂ දේශනයක්. සහභාගි වෙන්න අවශ්‍ය නම් මට ඇමතුමක් දෙන්න පුළුවනි 0468313710 නම්බරයට දුරකථන මතමත් දුන්නොත් අපගේ ඒ මනස පිළිබඳ විග්‍රහය දේශන සාකච්ඡාව පැවැත්වෙන ස්ථානය දින වේලාව පිළිබඳව ඔබට දැනුවත් කරන්නට පුළුවන්. බොහෝම ස්තුතියි හැම දිනාටම තිරුවන් සරණයි.
0: ඒ ධර්ම සාකච්ඡාව සඳහා සහභාගි වෙන අය ඉහත දුර්ගතම කීර කතා කරලා අවස්ථාව වෙන් කරගන්න. ඒකම ඔබට ධර්ම පිළිබඳව තියෙන ගැටලුවක් ප්‍රශ්නයක් පැන නැගිච්ච තැනක් තියෙනවා නම් ඒකට සටහන අවසානයේදී උන්වහන්සේ සමග සම්බන්ධ වෙලා මේ පිළිබඳව දැනගන්න සවිස්තර විස්තරයක් ගන්නට ඔබට හැකියාව තියෙනවා.

0: ನೇರೆ ಎಟಾಕ್ ಪುಸ್ತಕ ಇದೇನಿ ಮೇಲ್ಬಂದು ಹೋದ್ರೆ ದಾಂಸು ಆರನ್ನೇ ಸೇರಿ ಸಿದ್ಧಕಿರನ್ನ ಆಗಮಿಕವಾಗ ಅವತ್ತು ಸಹ ಎಟಾಕ್ ಪಡಿಸೋ ತಾನು ಪೀಳಿಗೆ ಮಾಡವೆ ಬೋ ಜನ್ವತ್ ಕಿರಿಯ ಸಾಧಾರಣ ಸಮಗ್ರ ದುರ್ಗಾತನ ಸಂಬಂಧವೇನುವ ಮೇಲ್ಬಂದ್ ದಾಂಸು ಆರನ್ನ ಸೇನಾಸನಾಧಿಪತಿ ಗಣತರ ಪೂಜ್ಯಪಾದ ಇಹಲ ಗೋಕರಲ್ಲಿ ಆಸಾಧಿಕ ಸ್ವಾಮಿನಾಥ್ ಸಿ අවසරයි ස්වාමීන් වහන්ස.
1: අවසරයි. අබෝමුතින් අපි දම්සු ආරණ්‍ය සේනාසනය විසින් 2026 වර්ෂයේ වෙසක් පොහොය නිමිති කරගෙන වැඩසටහන් කිහිපයක් සංවිධානය කරනවා. අපේ ප්‍රධාන වෙසක් වැඩසටහන පැවැත්වෙන්නේ මේ මාසේ 31 වෙනි ඉරුදින දවස 8:30 සිට සවස 5 දක්වා බැරි රෝඩ් කමියුනිටි සෙන්ටර් කියන ස්ථානයේදී තෝමස් ටවුන් පිටිහිටි බැරි රෝඩ් කමියුනිටි සෙන්ටර් කේ උදෑසන 8:30 සිට සවස 5 දක්වා මේ මාසේ 31 වෙනිදා පැවැත්වෙනවා. ඒ වගේම අපේ දරුවන් උදෙසා අපි ඉංග්‍රීසි මාධ්‍ය වැඩසටහන් දෙකක් පවත්වනවා. මේ මාසේ 30 වෙනිදා 9:30 වෙනකන් ජේන් ෆීල් කමියුනිටි සෙන්ටර් කේ අපේ කුඩා දරුවෝ අවුරුදු 16 අඩු දරුවන් උදෙසා වැඩසටහන පැවැත්වෙනවා. උදෑසන 9:30 සිට 2:30 දක්වා. ඒ වගේම ඒ ස්ථානයේ
0: ಸೇನಾಸನಾಧಿಪತಿ ಗಣತರ ಪೂಜ್ಯಪಾದ ಇಹಲ ಗೋಕರಲ್ಲಿ ಆಸಾಧಿಕ ಸ್ವಾಮಿನಾಥ್ ಸಿ ಆಸರಯ ಸ್ವಾಮಿ.

0: මිරිකී සාක්මනි සම්බුද්ධ විහාරස්ථානයේ විසක් වෙනිදා සිදු කෙරෙන ආමිස සහ ප්‍රතිපත්ති පූජා පිළිබඳව ඔබව දැනුවත් කිරීම සඳහා දැන් අපිත් සමග සම්බන්ධ වෙනවා ගරුතර පූජ්‍යපාද දුරම්පාල කුමාර කස්සප ස්වාමීන් වහන්සේ.
1: ලෝතර බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ තෙමගල සමරන පින්බර වෙසක් මංගල්‍ය වෙනුවෙන් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ පින්කම් මාලාවක් සංවිධානය කර තිබෙනවා. අතිපූජ්‍ය දිව්‍යමඬල විමලානන්ද නායක මහිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථානයේ දායක පින්තුන්ගේ දායකත්වයෙන් සංවිධානය කෙරෙන ශාක්‍යමුනි වෙසක් කලාපය මැයි මාස 30-31 සහ ජූනි මාස 6-7 යන දිනවල අවස 6 සිට දෙලික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාර පරිශ්‍රයේ සිදු කිරීමට සියලු කටයුතු සංවිධානය කර තිබෙන්නේ. ශීල භාවනා වැඩසටහන මැයි මාස 30 වෙනි සෙනසුරාදා දින උදෑසන 8 සිට අවස 5 දක්වා සදිමයි නිවර වෙසක් කලාපයේ විශේෂාංග වශයෙන් මැයි මාස 30-31 සහ ජූනි 6-7 දිනවල නිර්වාණාත්මකව යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන අඟුලිමාල දමනය සහ ගුත්තිල ජාතකතා වස්තු විදහා දැක්වෙන විසිතුරු චිත්‍රරූප රාම ප්‍රදර්ශනයක් තිබෙනවා. වගේමයි මැයි මාස 30-31 දිනවල ආප්‍රහල සහ ශාක්‍ය යෝන් සංවිධානයේ දරුවන් විසින් සංවිධානය කරන කිරිපනි දන්සල ඇතුළු විවිධ දන්සල් සහ විස්තරු වෙසක් සැරසිලි තිබෙනවා. ඒ වගේමයි මැයි මාස 31 වනදා විශේෂ බොදු බැතිගී සරණයක් තිබෙනවා. ඉතින් මේ උතුම් පින්කම්වලට දරුවන් සමගින් සහභාගී වී ඒ සගමොක් සුව සලසා ගන්නා මෙන් මෙච්චෙත් පෙරදරිව සිරිපත් කර

0: මෙරට තොරතුරු සංග්‍රහය ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලිබරල් පක්ෂයේ මීළඟ සභාපතිවරයා ලෙස හිටපු අගමැති ටෝනි ඇබට් මහතා නිතරංගයෙන් නම් කෙරුණු ඇතැයි වාර්තාවේ. ඇබට් මහතා 2013 සිට 2015 දක්වා ඔස්ට්‍රේලියාවේ අගමැති ධූරයේ හැබවීය. ඔහුගේ මෙම නවතම පියවර දේශපාලනයේ පෙරමුණට යළි සංක්‍රමණය වීමක් ලෙස පෙන්නුම් කරයි. ලබන සතියේ මෙල්බන් හිදී පැවැත්වීමට නියමිත ෆෙඩරල් කවුන්සිල් රැස්වීමකදී එය තහවුරු කෙරෙනු ඇතැයි ජ්‍යෙෂ්ඨ ලිබරල් නිලධාරියෙක් මාධ්‍යයට පවසා ඇත. හිටපු විදේශ ඇමති ඇලෙක්සැන්ඩර් ඩවුන මහතාද පක්ෂයේ සංවිධානාත්මක අංශයේ ඉහළම තනතුර සඳහා තරඟ කරමින් සිටි නමුත් ඇබට් මහතා ඒ සඳහා යොමු වීමත් සමග ඉන් ඉවත් විය. ඩවුන මහතා දැන් උපසභාපති තනතුරු හතරෙන් එකක් සඳහා තරඟ කරනු ඇති බව පැවසේ. ලිබරල් පක්ෂයේ සභාපති දකුණු ඔස්ට්‍රේලියාවේ හිටපු මහා ඇමති ජෝන් නොල්සන් මහතා ඉවත් වීමෙන් ඇති උපුරප්පාඩුව පුරවමින් එම තනතුරට පත්වීම ටෝනි ඇබට් මහතා යළි දේශපාලන වේදිකාවට පැමිණීමක් ලෙස සනිටුහන් කරනු ඇත. 2015 අගමැතිවරයාව සිටි ඇබට් මහතාගේ නායකත්වයට අභියෝග කළ මැල්කම් ටර්න්බුල් මහතා ඔහු එම තනතුරෙන් ඉවත් කර අගමැතිවරයා බවට පත්විය. 2019 පැවති මහමැතිවරණයේදී සිඩ්නි නුවර වොරිංගා ආසනයට තරඟ කර ස්වාධීන අපේක්ෂක සෑලි ස්ටීගල් හට පරාජය වීමෙන් වසර 7කට පසු ඇබට් මහතා නැවතත් දේශපාලන කරළියට පිවිසෙමින් සිටී. ගතානුගතික ලිබරල්වාදීන් අතර ප්‍රබල චරිතයක් වන ටෝනි ඇබට් වත්මන් විපක්ෂ නායක ඇංගස් ටේලර් මහතාගේ සහෝදරයෙකු වන චාලි ටේලර් මහතා විසින් පක්ෂ සභාපති තනතුර සඳහා නිල වශයෙන් යෝජනා කර තිබේ. ඊයේ මෙල්බන් නුවරදී පැවති කම්කරු පක්ෂ සම්මේලනයේ ඇමතු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි මහතා රජයේ ඉදිරිපත් කර ඇති මතභේදාත්මක අයවැය වෙනුවෙන් පෙනී සිටිමින් අදහස් දැක්විය. මෙහිදී ප්‍රීතිඝෝෂා නැගූ කම්කරු පාක්ෂිකයින් ඉදිරියේදී ඔහු සංවේදී බවට පත්වී ඇත. පසුගිය සතියේ ඉදිරිපත් කළ මහාණ්ඩුවේ අයවැයෙන් පසු නෙගටිව් ගියරින් සහ ප්‍රාග්ධන ලාභ බද්ධ සම්බන්ධයෙන් සිදු කරන ලද වෙනස්වීම් හමුවේ අගමැතිවරයා වර්ධනය වෙමින් පවතින මහජන දේශපාලන පීඩනයකට ගොදුරු වී ඇත. වත්මන් ත්‍යාගශීලී බදුසහන හේතුවෙන් ආයෝජකයින් තරුණ ඕස්ට්‍රේලියානුවන් අභිභවා ගොස් නිවාස දේපල මිලදී ගන්නා බව පවසමින් අගමැතිවරයා අයවැය තීරණ ආරක්ෂා කළේය. වත්මන් ක්‍රමය සමාන ක්‍රියාවලියක් නොවන බව කම්කරු සමුළුවට පැවසූ ඔහු නිවාස දේපල වෙන්දේසියකදී ලංසුත බීමට ඩොලර් 20,000ක් හෝ 30,000ක් අමතර වශයෙන් අවශ්‍ය නම් සිය බදු අඩු කිරීම ඉහළනංවා එය සැනසිල්ලේ කළ හැකි දෙයක් බව ආයෝජකයින් දන්නා බවද පැවසීය. බිඳුනු ක්‍රමවේදයකට බණිමින් නිකම් බලා සිටීම තමා ප්‍රතික්ෂේප කළ බව ඔල්වර් සඳුන් සමූහයේ මැද්දේ සංවේදී බවට පත්වෙමින් ඔහු ප්‍රකාශ කළේය. නව වෙනස්කම් අභිලාෂයන්ට සහ සැබවීමට උපකාරී වන බව පැවසූ අගමැතිවරයා එබැවින් රජයට මිනිසුන්ට තමන්ගේම නිවසකට යාමට උදව් කළ හැකි වන බවද පැවසීය. එම තීරණය පහසු දෙයක් නොවන නමුත් නිවැරදි දේ වන බවද ඔහුගේ මතය විය. ඔස්ට්‍රේලියානු ලිබරල් පක්ෂ සම්මේලනයේද ඊයේ මෙල්බන් නුවරදී පැවති අතර එහිදී පාක්ෂිකයින් ඇමතු ලිබරල් පක්ෂ නායක ඇංගස් ටේලර් මහතා කම්කරු පක්ෂ අයවැය අතිශයින්ම දුර්ගන්ධවත් බව පැවසූ අතර බදු විෂ සහිත බව නැවත නැවතත් ප්‍රකාශ කළේය. මෙම අයවැය තරුණ ඔස්ට්‍රේලියානුවන් හට එල්ල කළ පහරක් බවත් එමෙන්ම ඒ සියලුම ඔස්ට්‍රේලියානුවන්ට එල්ල කළ පහරක් බවත් ඔහු පැවසීය. එය අපි භුක්ති විඳින අවස්ථාවන් තරුණ ඕස්ට්‍රේලියානුවන් හට අහිමි කරන අයවැයක් ලෙසද ඔහු හැඳින්වීය. මෙම අයවැයට දක්වන සාධාරණ මහජන විරෝධතාවය මෑත වසරවල තමා දුටු ඕනෑම දෙයකට වඩා විශාලයයිද ඔහු ප්‍රකාශ කළේය. අනාගත අභිමතානුසාරී ටෙස්ටමෙන්ටරි ට්‍රස්ට් සඳහා අවම වශයෙන් 30% බද්දක් පැනවීම මරණ බද්දක් ලෙස හැඳින්වීමට සංධානය උත්සාහ කරන අතර කම්කරු පක්ෂයේ මෙම තර්කය බියගැන්වීමේ ව්‍යාපාරයක් ලෙස පවසමින් ප්‍රතික්ෂේප කර ඇත. ලිබරල් පක්ෂය වන් නේෂන් පක්ෂය විසින් අතුගාදමීමකට ලක්වීමේ අවධානමක් ඇති බව මත විමසුම් වලින් පෙනී යන බැවින් පක්ෂ විශ්වාසවන්තයින් බලමුළු ගැන්වීමට ඇංගස් ටේලර් මහතා ඉල්ලා සිටී. රෙඩ්රිජ් ගෲප් සහ ඇක්සන්ට් පර්යේෂණ මත විමසුම් වලින් පෙනී යන්නේ අද ෆෙඩරල් මැතිවරණයක් පැවැත්වුවහොත් ලිබරල් පක්ෂය ක්ෂය වී ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම අතුගෑවී ගොස් වන් නේෂන් පක්ෂය විපක්ෂය බවට පත්වන බවය. චන්දදායකයින් 6000කට අධික පිරිසකගේ මත විමසුමකින් පෙන්නුම් කර ඇත්තේ පෝලින් හැන්සන් මහත්මියගේ පක්ෂයට ආසන 59ක් දක්වා දිනාගත හැකි බවත් එයට කම්කරු පක්ෂයේ සතු බොහෝ මැතිවරණ කොට්ටාෂ පෙරලා දැමීමට හැකිවන බවත්ය. සිකුරාදා රාත්‍රියේදී මෙල්බර්න් නුවර බර්ක් වීදියේදී කිසියම් සිදුවීමක් සිදුවනු ඇති බවට සිදු කෙරුණු තර්ජනයකින් පසුව පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබේ. බරපතල සිදුවීම් ප්‍රතිචාර විරෝධී කණ්ඩායමේ නිලධාරීන් සහ නිල ඇඳිමින් සැරසුණු පොලිස් නිලධාරීන් එදින රාත්‍රී 7:30ට පමණ සොන්ස්ටන් වීදියේ ක්ෂණික ආහාර අවන්හලකදී එම පුද්ගලයා අත්අඩංගුවටගෙන ඇත. වික්ටෝරියා පොලිසිය පැවසුවේ නාඳුනන පුද්ගලයෙකු සිඩ්නි නුවර මාධ්‍ය ආයතනයකට කතා කර මෙල්බර්න් නුවර බර්ක් වීදියේ සිදුවන සිදුවීමක් පිළිබඳව තර්ජනයක් කළ බවය. එම මාධ්‍ය ආයතනය වහා ක්‍රයිම් ස්ටොපර්ස් අමතා ඇත. පොලිසිය විමර්ශනය කරන අතරතුර මේ පිළිබඳ සැකයට භාජනය කළ හැකි පුද්ගලයෙකු නම් කර නගර මධ්‍යයෙහි ක්‍රියාකාරීව මුරු සංචාරයේ යෙදින එම පුද්ගලයා ක්ෂණික ආහාර අවන්හලකදී සොයා ගැනීමෙන් පසු කිසිදු සිදුවීමකින් තොරව අත්අඩංගුවටගෙන ඇත. එම පුද්ගලයා ස්ත්‍රී ලිපිනයක් නොමැති 31 විරිදි තැනැත්තකු වන අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ තිබුණි. මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ඇති ඕනෑම අයකු හෝ සිද්ධිය දුටු ඕනෑම අයකු 1800.333.000 ඔස්සේ ක්‍රයිම් ස්ටොපර්ස් අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටී. ඔස්ට්‍රේලියාව පුරා පැතිර යන ඩිප්තීරියා රෝගය දශක ගණනාවකින් පසු ඇති වූ දරුණුතම වසංගතයක් ලෙස දැන් විස්තර කෙරේ. මේ වසරේ දැනටමත් ඩිප්තීරියා රෝගීන් 223ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් දුසිම් ගණනාවක්ම වාර්තා වී ඇත්තේ උතුරු පරිපාලන බල ප්‍රදේශයේනි. මේ වන විට බටහිර ඔස්ට්‍රේලියාවෙන්, ක්වීන්ස්ලන්තයෙන් සහ දකුණු ඔස්ට්‍රේලියාවෙන්ද රෝගීන් පිළිබඳව වාර්තා වේ. මෙම රෝගය පැතිර යාමට එක් හේතුවක් ලෙස ළමා වයසේදී එන්නත් කිරීම අඩු වීම ලෙස සැලකේ. මාස 24 සම්පූර්ණයෙන්ම එන්නත් කරන ලද දරුවන්ගේ ජාතික ආවරණය 2016 පසු ප්‍රථම වතාවට 2024 90%ට වඩා පහත වැටුණි. ළමා එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව වයසත් සමග මැකී යයි. වසර 10කට වැඩි කාලයකදී ඩිප්තීරියා බූස්ටර් එන්නතක් ලබාගෙන නොමැති නම් වයස 50 සහ 65 බූස්ටර් එන්නත් ලබා ගන්නා ලෙස ඕස්ට්‍රේලියාව නිර්දේශ කරන්නේ එබැවිනි.
1: මෙරට තොරතුරු සංග්‍රහය ඉදිරිපත් කළ මා විජේ වික්‍රම කරුණාසේන.
2: වසර 20කට වැඩි කාලයක් මෙල්බර්න් නුවර වෙසක් මාසයේදී බුදු බැතිගී ගායනා කරන සමාධි බැතිගී සරණියේ මනීෂා වනිගරත්නව අද අපි ත්‍රිපිටකයට ගුවන් විදියට සම්බන්ධ කරගන්නවා. සමාධි බැතිගී සරණියේ ඉතිහාසය ගැන ටිකක් දැනගන්න, ඒ වගේම මේ මාසේ බැතිගී ගායනා කරන ඉතුරු දින සහ ස්ථාන දැනගන්න. ආයුබෝවන් මනීෂා.
3: ආයුබෝවන් මහේන්ද්‍ර.
2: මනීෂා, ඉස්සෙල්ලම අපි දැනගමුද මේ වසර 20ක් විතර බැතිගී ගායනා කරන සමාධි බැතිගී සරණිය මෙච්චර කාලයක් පවත්වාගෙන යන එක බොහොම අසීරු කටයුත්තක්. හැබැයි ඔබලගේ කණ්ඩායම එක කරලා තියෙනවා. මේ බැතිගී සරණියේ එහෙම නැත්තම් මේ කණ්ඩායමේ ඉතිහාසය කොහොමද කියලා?
3: ඔව් මහේන්ද්‍ර, සමාධි බැතිගී සරණියට බොහොම ශක්තිමත් ඉතිහාසයක් තිබුණු නිසා තමයි මේ වගේ සාර්ථකව දැනට පැවතට බැතිගී සරණිය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් එතනදී අපි නම් කිහිපයක්ම විශේෂයෙන්ම මතක් කළ යුතුයි. මේක දැන් අවුරුදු 20කට එහා කාලයක පටන් ගත්තේ 2005 වගේ වසරේ වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙල්බර්න් නුවර පැවති සිංහල සංස්කෘතික හා ප්‍රජා සේවා පදනම විසින් කාලයක් තිස්සේ ඔවුන්ගේ සමාජිකයන් අතර කෙරුණු බැතිගී ගායනා වැඩසටහනක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ අද තියෙන තත්ත්වය නිර්මාණය වුණේ. ඊට පසුව එහි සිටින රමණී ලියනාරච්චි මහත්මිය සහ හේමා ජයරත්න මහත්මයාගේ එකතුවෙන් කොලින් පල්ලියගුරු සොයිරන්ගේ ප්‍රධානත්වයෙන් හොඳ පුහුණු වීම කටයුතු සිදු කරමින් ඔවුන්ගේ සමිතියේ සමාජිකයන් එකතුව කොලින් පල්ලියගුරු මහත්මයාගේ වාදන මණ්ඩලයේ සහභාගීත්වයෙන් ඔහු ප්‍රමුඛව තමයි සමාධි පැතිකී සරණිය දැනට අවුරුදු 20කට වගේ කලින් පටන් ගත්තේ. ඉතින් කෝවිඩ් කාලය තුල අපිට සාමූහික කටයුතු කිරීමට තිබුණු අපහසුතාවය නිසා ඒ කාලය තුල සමාධි පැතිකී සරණිය වාර්ෂික ඉදිරිපත් කරන එක නැවතුණාත් ඉන් පසුව අපි දිගටම කොලින් පල්ලියගුරු මහත්මයා ලංකාවට යාමත් සමගම එය දිගින් දිගටම අසංක ලියනගේ මහත්මයාගේ වාදක මණ්ඩලය ප්‍රධානත්වයෙන් ඔහුගේ ප්‍රමුඛත්වයෙන් ලක්ෂිකා බෝගොඩ සොයිරියගේ සංවිධානාත්මක දායකත්වයෙන් වාර්ෂිකව මේ වසරේත් ඉදිරිපත් කරනවා. ඉතින් එතනදී ඇත්තටම කියන්න ඕනේ ඒ වගේ හොඳ ශක්තිමත් ඉතිහාසයක් දායකත්වයක් තිබුණු නිසා ඒ අයගේ කැපවීම තුළ ඒ සමහරු ජීවතුන් අතර දැනට ඉන්නවා සමහරු ජීවතුන් අතර නැහැ. ඉතින් මේ හැමතෙම අපි කරන මේ බැතිගී වැඩසටහනේ පුණ්‍යානුමෝදනාව පිළිගැනෙනවා. ඉතින් ඒ දායකත්වය තුළ දැනට වර්තමානයේ අපේ වාදක මණ්ඩලයක් ඉන්නවා අසංක ලියනගේ මහත්මයාගේ ප්‍රධානත්වයෙන්, ගායන මණ්ඩලයක් ඉන්නවා ගායක ගායිකාවන් සහ ගායකයින් සොයිරියන් සහ සොයිරියන් ඉන්නවා. ඉතින් මේ හැමෝගේම දායකත්වයෙන් සහ කැපවීමෙන් අපි සති කිහිපයක කෙරෙන පුහුණුවක් තුළ තමයි මේ වසරේ වෙසක් මාසයේ මේක ඉදිරිපත් කරන්නේ.
2: මොනිස ඒ වගේම තමයි දැන් බොහෝ මේ බැතිගී කණ්ඩායම් වල නොදකින දෙයක් තමයි අපි තබ්ලා, සිතාර්, ඒ වගේම බටනලා, ඒ වගේ දේශීය වාද්‍ය භාණ්ඩ ගොඩක් මේ කණ්ඩායම පාවිච්චි කරනවා. ඉතින් ඇත්තටම වාදක කණ්ඩායමේ කී දෙනෙක් විතර වගේ ඉන්නවද සාමාන්‍යයෙන්?
3: එතන ඇත්තටම 10 දෙනෙකුගෙන් යුතු වාදක කණ්ඩායමක් සිටිනවා. ඒක හරිම සතුටුයි දකින්න. එහි අපි කෘතවේදී බව පිළිගන්වන්න ඕනේ අසංක ලියනගේ සොයිරන්ට. ඔහු ඇත්තටම දක්ෂ සංවිධානාත්මක හැකියාවක් තියෙන, හොඳ දැනුමක් තියෙන, හොඳ පුහුණුවක් කරන්න පුළුවන් ඔහුගේ ඒ තියෙන හැකියාව තුළ හොඳ වාදක මණ්ඩලයක් ඉන්නවා. අර ඔබ කිව්වා වගේ අපේ දේශීය වාදන භාණ්ඩ කිහිපයකම එකතුවක් තියෙනවා. ඉතින් ඒක තුළ අපේ බැතිකී ගායනයට ඒකට ශක්තියක්, අලංකාරත්වයක් එකතු වෙනවා කියලා කියන්න පුළුවන්.
2: ඔව්, ඒ වගේම තමයි දැන් මේ කණ්ඩායමේ ගායක ගායිකාවෝ කීයක් විතර ඉන්නවද? ඒකත් විශාල ප්‍රමාණයක් ඉන්නව නේද?
3: ඔව්, ඇත්තටම සොයිරන් 15 දෙනෙක් විතර ඉන්නවා. සොයිරියනුත් 15ක් 20ක් අතර වගේ පිරිසක් ඉන්නවා.
2: ඔව්, ඒ වගේම දැන් එක අවස්ථාවකදී ගීත කීයක් විතර වගේ ගායනා කරනවද?
3: ගීත 10ක් ගායනා කරනවා මහේන්ද්‍ර. මේ කාලය තුල අපිට පැයක වගේ කාලයක් ගත වෙනවා ගීත 10 ගායනයට. ඉතින් ඇත්තටම ඒක ඇසීමෙන්, නැරඹීමෙන්, බුද්ධාලම්බන ප්‍රීතියෙන් රස විඳින්න පුළුවන් පැයක පමණ හෝරාවක් තමයි සමාධි බැතිගී ශ්‍රවණයට පැමිණෙන ඔබලාට ලබා ගන්න පුළුවන්.
2: ඒ වගේම තමයි දැන් මෙච්චර කණ්ඩායමකට පුහුණු වෙන්න පොඩි නිවසක වගේ තැනක අමාරුයිනේ.
3: ඔව්.
2: ඉතින් කොහෙද ගායනාව පුහුණු වෙන්නේ?
3: ඒක ගැන කියන්න ඕනේ. අපි ඇත්තටම සඳුදා දිනයන්හි පුහුණු වීම කටයුතු පැය දෙකක පමණ කාලයක් සති කිහිපයක්ම කීස්පරෝ ධම්මසරණ විහාරස්ථානයේ තමයි කෙරුණේ. ඉතින් අපි එතනදී අපේ කෘතවේදීභාවය පිළිගන්වන්න ඕනේ කීස්පරෝ ධම්මසරණ විහාරස්ථාන අධිපති ප්‍රමුඛ ඒ දායක මණ්ඩලයට. මොකද අපිට හැම පහසුකමක්ම එහිදී ලැබුණා. ඉතින් ඒ මොකද අපේ ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් හොඳට ඉඩකඩ ඇතුව අපිට අපේ පුහුණු වීමේ කටයුතු කරගන්න පුළුවන් අවස්ථාව ලබා දීමෙන් දායක වුණු කීස්පරෝ විහාරස්ථානාධිපති ප්‍රමුඛ ඒ දායක මණ්ඩලයට නැවතත් අපේ කෘතවේදීභාවය සමාධි බැතිගී සරණිය වෙනුවෙන් පුද කරන්න ඕනේ. ඒක තුළ තමයි සාර්ථකත්වය දැඳිලා තියෙන්නේ ඇත්තටම.
2: මේ වෙනකොට ඔබ කණ්ඩායම මාසේ මුලදී එක වතාවක් මේ බැතිකී ගායනා ඉදිරිපත් කළා. දැන් ඉතුරු බැතිකී ගායනා ඉදිරිපත් කරන්නේ කවදද, කොයි වගේ වෙලාවටද, කොයි විහාරස්ථානවලදීද?
3: ඔව් ලබන සෙනසුරාදා මැයි 30 ඩැන්ඩිනොන් ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ රාත්‍රී 8ට මැයි 31 වන ඉරිදා බෙරික් ශාක්‍යමුනි සම්බුද්ධ විහාරස්ථානයේ රාත්‍රී 8ට අපේ බැතිගී මාලාවන් දෙක ඉදිරිපත් කරනවා. ඉතින් අපි මෙල්බන් වාසී ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරනවා එන්න අපිත් සමග බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන වෙසක් මාසයේ මේ බැතිගී ශ්‍රවණයට පැමිණෙන්න, ඒ රස විඳින්න, අපත් සමග ඔබත් ගායනා කරන්න, මේ ආමිසමය පූජාවට දායක වන්න අපි ආදරයෙන් ඔබ සැමට ආරාධනා කරනවා.
2: හොඳයි මනීෂා, බොහොම ස්තුතියි මේ විස්තර අපි අසන්නන්ට ලබා දුන්නට. අයිබෝවන්.
3: අයිබෝවන්. ඒ වගේම මහේන්ද්‍ර, මං 3ZZZ ආයතනයටත් අපේ සමාධි බැතිගී සරණිය වෙනුවෙන් අපේ තුතිය පුද කරනවා මේ ප්‍රචාරණ කටයුතු වලින් දෙන දායකත්වයට. ඒ වගේම ඔබටත් බොහොම ස්තුතියි මහේන්ද්‍ර.

අදවැටසරහන ගුවනට ගෙනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංගමුදලි, දසුන් ගජමන්, උදය ගෝවින්න, විජේ කරුණාසේන, ජයන්ත අමරතුංග, ශිරෝම පනාන්ඩු, දෙවුනි ආටිගල, ධනේශ්වරී ආටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම් පනාවි. එළඹෙන සතියේදීත් සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් විල්ෆ්‍රඩ් සිරිවර්ධන. එළඹෙන සතිය සෝදාගත සතියකට ආසිරි. ආයුබෝවන්, වාසනාවන්.